අයිබෝවන් සුබ උදෑසනක්. පෙට්‍රල් සඳහා රජයෙන් ලබාදී තිබුණු බදු සහනය අවසන් වීමත් සමග පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් දෙක දක්වා ඉහළ ගියා. දැන් ඩොලර් දෙකත් ඉක්මොලා ගිහිල්ලා. මැද පෙරදිග ගැටුම් ආරම්භ වීමත් සමග පසුගිය මාර්තු මාසයේදී ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉන්ධන බදු සහනය ලබා දුන්නා. නමුත් ඒ සහනය දැන් අවසන්. එනිසා කාර් දෙකක් තියෙන පවුලකට සතියකට අතිරේකව ඩොලර් 74ක මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ඉන්ධන මිල වැඩිවීම නිසා. ට්‍රක් රථවලට සතියකට වැය වෙන මුදල ඩොලර් 540ක්. මේ අතිරේක මුදල් සියල්ලම එකතු වෙන්නේ අපේ එදිනෙදා ජීවන වියදමට. ආහාර පාන මිල ඉදිරි මාසවලදී ඉතාමත් ඉහළ යනවා. ශ්‍රී ලංකාවේ ජනතාව එක වෙලාවක පැවතුණු රජයකට විරුද්ධ වෙනවා. එකම කණ්ඩායමක් දිගටම පාලනය පවත්වාගෙන යාම පිළිබඳව විරෝධය පළ කරනවා. ඔවුන්ගේ දූෂිත බවට අභියෝග කරනවා. පැවතුණු ආණ්ඩුවත් කැබිනට් මාරු කරන්න වගේ පොඩි පොඩි සිල්ලර වැඩ කරලා බලය පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. ජනතාව ඒව පිළිගන්නේ නැහැ. එක පාරටම ඒ ආණ්ඩුව තුලින්ම එක් පුජ්‍යලෙක් විකල්පයක් හැටියට මතුවෙනවා. කැබිනට් එක කපා හරිනවා. ඉතා කුඩා කැබිනට් එකකින් රටක් පාලනය කරනවා. හොරු අල්ලනවා කියලා ඒ ආණ්ඩුව පොරොන්දු වෙනවා. වැරදිකාරයෝ නීතිය ඉදිරියට ගේනවා කියලා පොරොන්දු දෙනවා. දූෂිත ව්‍යාපෘති නවත්වනවා කියලා කියනවා. හැබැයි ජනතාව ඒක පිළිගත්තද? නැහැ. ජනතාව ඊළඟට තිබුණු ඡන්දයේදී ඒ කණ්ඩායම ගෙදර යවුවා. ඒක එසේ මෙසේ ගෙදර යවිල්ලක් නෙවෙයි, අතුගාලම දැම්මා. මේ කතාව නැවතත් වික්ටෝරියාවේ සිද්ධ වෙනවා. සිද්ධ වුණ දේවල් මම නැවත මතක් කරන්න අවශ්‍ය නැහැ. පසුගිය මාසවල වික්ටෝරියාවේ බොහෝ දේශපාලන සිද්ධීන් ඇති වුණා. වික්ටෝරියාවේ ඡන්දෙට තියෙන්නේ තව මාස 4යි. එකම පිලක් තුලින් නවනායකෙක් පත්වෙනවා. හොරු අධිකරණයට ගෙනියනවා කියලා කියනවා. විශාල මුදලක් වැය වෙන දුම්රිය ව්‍යාපෘතිය සබර්බන් රේල් ලූප් එක නවත්තනවා කියලා කියනවා. ලංකාවේ කතාවේ ඉතුරු වෙලා තිබුණු පියවර කැබිනට් එක පුංචි කිරීම ඒකත් කළා. ඇමති මණ්ඩලයේ 22 සිට 20ට අඩු කළා. ජසින්තා ඇලන්ගේ පාක්ෂිකයෝ පැත්තකට දාලා තමන්ගේ කණ්ඩායම පත් කරගන්න වර්තමාන ප්‍රිමියර් බෙන් කැරොල් තීරණය කළා. ඒක එහෙම තමයි. තමන්ගේ මිනිස්සු ළඟට දාගන්න ඕනේ. විශේෂම දේ ප්‍රිමියර් බෙන් කැරොල් මෙතෙක් දරපු අධ්‍යාපන අමාත්‍යංශය ඩිපියුටි ප්‍රිමියර් ගැබ්‍රියෙල් විලියම්ස්ට පැවරුණා. මේ වෙලාවේ ගුරු විරෝධතාව හින්දා බෙන් කැරොල්ට ඒකෙන් ලේසියෙන්ම ගැලවෙන්න හැකියාව ලැබුණේ මේ ඇමති මාරුව. දැන් ප්‍රශ්න ඉවරද? නැවත ලේබයකට දිනන්න පුළුවන්ද? මෙහෙම ජනතාව රවට්ටන්න බෑ. වික්ටෝරියාවේ සෑම දස දෙනෙකුගෙන්ම 9 කියන්නේ ප්‍රාන්තයේ යන්නේ වැරදි මාවතේ, වැරදි පීල්ලේ යනවා කියලා ජනතාව චෝදනා කරනවා. ඒ බව අලුත්ම සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. ජීවන වියදම වැඩිවීම වික්ටෝරියාවේ තිබෙන බරපතලම ගැටලුව බවට පත් වෙලා. ඒක නොවැම්බර් මාසයේ පැවැත්වෙන වික්ටෝරියානු මැතිවරණයට ඍජුවම බලපානවා. මීට අමතරව අපරාධ වැඩිවීම, නිවාස මිල, සෞඛ්‍ය ගැටලු ආදී පිළිබඳවත් ජනතාව අවධානය යොමු කරනවා. මේ සමීක්ෂණය පැවැත්වුණේ පෙට්‍රල් මිල සංශෝධනයට පෙරාතුව. ඒ හින්දා තවත් සතිය දෙකක් යනකොට මේ පීඩනය දෙගුණ තෙගුණ වෙනවා. ජීවන වියදම පිළිබඳව අවධානය යොමු කරන ජනතාව වැඩියෙන්ම හිතන්නේ විදුලිය සහ ගෑස් බිල්පත් පිළිබඳවයි. 57%ක් ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම ලබන වසරේදී වික්ටෝරියාවේ ආර්ථිකය මීට වඩා නරක තැනකට පත්වේවි කියලා වික්ටෝරියාවේ සෑම 2 එක්කෙනෙක් විශ්වාස කරනවා. කොතරම් නරක තත්ත්වයක්ද? ඒ කියන්නේ වික්ටෝරියාවේ භාගෙට භාගයක් විශ්වාස කරන්නේ ආර්ථිකයේ තියනවට වඩා පල්ලෙහා තැනකට කඩන් වැටෙනවා කියලා. මේක තමයි යථාර්ථය. හිසරදේට කොට්ටේ මාරු කළා වගේ පාලකයා ප්‍රිමියර් මාරු කරපු පමණින් සියල්ල විසඳේවි කියලා හිතන්න අමාරු. හැබැයි බෙන් කැරොල්ගේ ආගමනයත් සමග ලේබ පක්ෂයට යම්කිසි ප්‍රසාදයක් ලැබුණා. ඒ තරමට ජසින්ත ඇලන් එපා වෙලා හිටියේ. ලේබ සහ ලිබරල් ප්‍රධාන පක්ෂ දෙක අතරින් දැනට වික්ටෝරියාවේ ජනතාවගේ තෝරා ගැනීම
ලිබරල් පක්ෂය 52%ක් සහ ලේබ 48%ක් තෝරගන්නවා. ඒ වගේම පසුගිය ජූනි මාසයේ 25%ක්ව තිබුණු වන් නේෂන් පක්ෂයේ ජනප්‍රියත්වය දැන් 22% දක්වා අඩු වෙලා. මේ වෙනකොට වික්ටෝරියාවේ ජනතාව 30%ක් කැමති ලිබරල් පක්ෂයට. ලේබ එකට 25%යි. මම මේ කියන්නේ සමස්ත පක්ෂ හැටට. කලින් කිව්වේ පක්ෂ දෙකක් අතරේ වන් නේෂන් පක්ෂයට ඇති කැමැත්ත 22%යි. ග්‍රීන්ස් වලට 14%යි. මේ අලුත්ම සමීක්ෂණයේ ප්‍රතිඵලය. වික්ටෝරියාවේ නායකයා ලෙස ජනතාව කැමති විපක්ෂ නායිකා ජෙස් විල්සන්. ඇයට ඇති කැමැත්ත 39%ක්. බලය තියෙන මිනිස්සු කවදාවත් එක දාලා යන්නේ නැහැ. මොන උප්පරවැටියක් ගහලා හරි ඒ බලය රැකගන්න තමයි උත්සාහ කරන්නේ. ඒක තමයි මම මුලින් කියලා පටන් ගත්තේ. පක්ෂයක් විවිධ උපක්‍රම යොදලා කටයුතු කරලා කොහොම හරි බලය තියාගන්නට උත්සාහ කරනවා. නමුත් ලංකාවේ අත්දැකීම ඒක හරි ගියේ නැහැ. ජනතාව එහෙම රවට්ටන්නට බෑ. ජනතාව බුද්ධිමත්. ඔවුන්ට මේ සිදුවන දේවල් තේරෙනවා. ජනතාව කැමති තමන්ට ප්‍රායෝගික වැඩ කරන ආණ්ඩුවක්. තේරුමක් තියෙන මිනිස්සු ඉන්න ආණ්ඩුවක්. මෙන්න මේ ආකාරයෙන් තමයි ජනතාව විග්‍රහ කරගන්නේ. අපිට හොඳම අත්දැකීම තියෙන්නේ ලංකාවේ. ඒ දේම තමයි මේ වික්ටෝරියාවේ සිදුවෙමින් පවතින්නේ. අලුත් පක්ෂයකට ඡන්දයක් කරනවා කියන්නේ අභියෝගයක්. විශේෂයෙන්ම ඡන්දයකට අපේක්ෂකයෝ සොයා ගන්නවා කියන්නේ පහසු දෙයක් නෙවෙයි. දැන් වන් නේෂන් පක්ෂය මුහුණ දීලා තියෙන්නේ ඒ අභියෝගයට. ඡන්දයට දාන්න මිනිස්සු නැහැ. වන් නේෂන් පළමු කඩුල්ල වික්ටෝරියාවේ ප්‍රාන්ත මැතිවරණය. මෙතනින් තමයි ඔවුන්ගේ දේශපාලන අනාගතය තීරණය වෙන්නේ. මේ මැතිවරණයෙන් පස්සේ ඔවුන් ක්‍රියා කරන ආකාරය, ජයග්‍රහණය කරන ආකාරය මත තමයි ඊළඟට ෆෙඩරල් සහ අනෙකුත් ප්‍රාන්තවල ඔවුන්ට බලය ලබා ගන්නට පුළුවන්. වන් නේෂන් පක්ෂය දැන් අපේක්ෂකයෝ තෝරනවා. වන් නේෂන් එකෙන් ප්‍රීමියර් තුරට තරඟ කරන අපේක්ෂකයා, පකෙනම් අපේක්ෂකයා, කලින් බ්‍රික්ලේයර් කෙනෙක්, පසුව හමුදාවට බැඳෙනවා. ඊළඟට පතල් කම්කරුවෙක් ලෙස සේවය කරනවා. හැබැයි කොවිඩ් කාලේ ඒ නීති රීතිවලට එකඟ වෙන්නේ බෑයි කියලා රස්සාවෙන් අස්වෙනවා. දැන් රැකියා විරහිත. බලාපොරොත්තුව වික්ටෝරියන් ප්‍රීමියර් තනතුර. ඊළඟට තවත් අපේක්ෂකෙක් ජිලොන් නගර සභාවේ කවුන්සිලර් කෙනෙක්. ඒකෙන් පඩි ගන්නවා. ඒ අතරේ ඔහු මෙවර ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔහු කලින් ඩැනියල් ඇන්ඩ්‍රූස්ගේ සහ ඔහුගේ බිරිඳගේ පෞද්ගලික ආරක්ෂකයා. හමුදාවේ හිටපු සෙබලෙක්. තවත් අපේක්ෂිකාවක් එන්නේ ලිබරල් පක්ෂයෙන්. වන් නේෂන් පක්ෂයේ බුලින්වල මවක් තවත් අපේක්ෂිකාවක් හැටියට තෝරාගෙන අවසන්. ඇ කිසිම සුදුසුකමක් නැහැ. තවත් අපේක්ෂකෙක් කාටුන් නිර්මාණ කරුවෙක්. ඔහුගේ කාටුන් වලට ඉතාමත්ම ඉහළ ප්‍රතිචාර තියෙනවා. ඒ හින්දා මේ වෙලාවේ ඔහුට ඉහළින්ම ටිකට් එක ලැබෙනවා. මෙහෙම තමයි තවත් පක්ෂ මාරු කිරීමේ සහ අහක යන දේශපාලන පත්වීම් අපිට ඉදිරි දිනවල දැක ගන්නට පුළුවන්. මේවට තමයි පස්සේ පොල් කෝම්බ පාපිසි කියලා බැනුම් අහන්න වෙන්නේ. මාරාන්තික කුරුළු උණුව රෝගය ඔස්ට්‍රේලියාව පුරා පැතිර යනවා. කුරුළු උණුව වසංගතය ලෝ පුරා සීග්‍රේන් පැතිර යාම සමග කුකුලන්, පක්ෂීන් සහ ශිරපායින් මිය යාම සීග්‍රේන් වැඩි වෙලා. මෙවර පැතිර යන කුරුළු උණ වෛරසය පෙර වසර හා සසඳා බැලීමේදී අලුත් එකක්. වික්ටෝරියාවේ කුරුළු උණ වැළඳුණු පළමු පක්ෂයා පෝර්ට්ලන්ඩ් ප්‍රදේශයෙන් පසුගියදා හමු වුණා. ඉන් පසුව පැය 24ක් ඇතුළත කුරුළු උණ වැළඳුණු පක්ෂීන් 47ක් යම්බක්, ඇපලෝබේ සහ ක්ලයිඩ් වලින් සොයා ගැනුණා. සොයාගත් රෝගී පක්ෂීන් සීගල් හා මැග්පයි පක්ෂි වර්ග. කුරුළු උණ නිසා වික්ටෝරියාවට ආවේනික සංරක්ෂිත පක්ෂියෙකු වන පෙන්ගුයින් විනාශ වී යාමේ තර්ජනයක් මතුවෙලා. ෆිලිප් අයිලන්ඩ් වල 40,000ක පෙන්ගුයින් පක්ෂීන් සහ සෙන්ට් කිල්ඩා වල වෙසෙන 1,400ක් පමණ පෙන්ගුයින් ගහණයෙන් 40%ක් පමණ කුරුළු උණ වැළඳීමෙන් මිය යා හැකි බවට අනතුරු ඇඟවෙනවා. ඔස්ට්‍රේලියාවේ හෙද සේවාව බරපතල සේවක හිඟයක් තිබෙන ක්ෂේත්‍රයක්. නමුත් හෙද ලියාපදිංචිය තිබෙන 70,000ක් හෙද සේවයේ යෙදෙන්නේ නැහැ. ඒ අතරේ හෙද සේවයේ නියුතු 9,000ක්
වාර්ෂිකව සේවය අත්හැරලා යන්නේ ඔවුන්ට හරියට රැකියාවක් සොයාගන්න බැරි නිසා. සේවක හිඟයක් තියෙනවා, පුහුණු සේවකයෝ එළියේ ඉන්නවා, හැබැයි රස්සාවක් හොයාගන්න බෑ. වසර 2035 වන විට ඔස්ට්‍රේලියාවේ හෙදියන්ගේ අවශ්‍යතාව 80,000ක්. වැඩියෙන්ම හෙදියන් අවශ්‍ය වෙන්නේ වැඩිහිටි නිවාස ක්ෂේත්‍රයට. ඔස්ට්‍රේලියාවේ හෙද සේවය විශාල පටලැවිල්ලක්. හෙදියන් ලෙස විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවා. ඒ අතරවාරයේදී හෙදියන් ලෙස ඔස්ට්‍රේලියාව තුල විශාල පිරිසක් පුහුණුව ලබනවා. නමුත් මේ සියලු දෙනාටම රැකියා සොයා ගැනීම විශාල ගැටලුවක්. ඒ වගේම සංක්‍රමණික හෙදියන්ට අවශ්‍ය ඔස්ට්‍රේලියානු පුහුණුව ලබා ගැනීමත් ගැටලුවක්. රටට හෙදියන් අවශ්‍යයි. නමුත් අවශ්‍ය ප්‍රමාණයට හෙදියන් රට තුල ඉන්නවා. නමුත් ඔවුන්ට රැකියා හොයාගන්න බැහැ. මේක විශාල පටලැවිල්ලක්. ඔස්ට්‍රේලියාවේ හෙදියෝ ඉන්නවා, නමුත් ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. අපි වෛද්‍යවරුන් ළඟට යන්නේ ප්‍රතිකාර ගන්න. නමුත් අපි වෛද්‍යවරුන් වෙතින් ලිංගික අපචාරයට ලක් වෙනවා නම් ඒක ඛේදජනක තත්වයක්. ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරු නියාමන අධිකාරියේ අලුත්ම දත්තවලට අනුව මේ සතිය වන විට විවිධ ලිංගික අපචාරවලට සම්බන්ධ වෛද්‍ය වෘත්තිකයන් 147 දෙනෙකුගේ ලියාපදිංචි අවලංගු කරලා තියෙනවා. ඉන් 38 දෙනෙක් වාර්තා වෙන්නේ වික්ටෝරියාවෙන්. ඔස්ට්‍රේලියාවේ විවිධ ලිංගික අපචාරවලට සම්බන්ධ වෙලා ලියාපදිංචිය අහිමි වුණු වෛද්‍ය වෘත්තිකයන් අතර ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි අපි ගුරුවරුන් පුහුණුකරුවන් ළඟට ළමයින් යවන්නේ විශ්වාසයකින් යමක් ඉගෙන ගන්න හෝ පුහුණුවක් ලබන්න. විශේෂයෙන්ම අපේ දරුවන්ට ක්‍රීඩා පුහුණුකරුවන් ළඟට යැවීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ දරුවාට ඇති ආදරය නිසාමයි අතිරේක පුහුණුවක් ලබා දෙන්නේ. මේ ආකාරයට වසර 50ක් මෙල්බන් වෙස්ට්වල නෙට්බෝල් පුහුණුකාරියක් ලෙස කටයුතු කරපු අයෙකුට සදහටම ක්‍රීඩා පුහුණුව තහනම් කෙරෙනවා. ඒ ඇගේ විෂමාචාර ක්‍රියා නිසා. නෙට්බෝල් පුහුණුකාරණියක් ලෙස ඇය ලාබාල ක්‍රීඩිකාවන්ට උපත් පාලන ඖෂධ ලබා දෙන්නේ අම්මට කියන්න එපා කියලා. මේ පුහුණුකාරණිය දැරියන්ගේ සුරුරේ පහළ කොටස් කකුල් වීඩියෝ කරන්නේ කිසිදු හේතුවක් නැතුව. දරුවන් සමග ක්‍රීඩාවට හෝ පුහුණු වීමට නොගැලපෙන ලිංගික සමතලා පිළිබඳව සාකච්ඡා කරනවා. අනිත් ළමයින් ඉදිරිපිට දරුවන්ට ඇඳුම් මාරු කරන්න කියනවා. මේවා බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියන් ක්‍රීඩා පුහුණුවට ළමයි යවන්නේ. මෙවැනි තොරතුරු හෙළි කරන්නේ ඔබව දැනුවත් කරන්න. මොකද ඔබත් ඔබේ දරුවාගේ පුහුණු වීම කටයුතු පිළිබඳව අතිරේක අධ්‍යාපනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා ඒ දරුවාගේ යහපතට. නමුත් ඉන් සිදුවිය යුත්තේ යහපතක්ම පමණයි. අපේ සිත බොහෝ වෙලාවට කලබලයි. සමහර දේවල් දැක්කහම සමහර අය කලබලයට පත් වෙනවා. ඒක තමයි මිනිස් සිත. හිත දමනය කරන තෙක් විවිධ දේවල් දැකීමෙන් කලබලයට පත් වෙනවා. විශේෂයෙන්ම තරුණ වයසේදී මේ වගේ හිත කලබල වීම වැඩි. කොටට අඳින ගැහැණු ළමයි දැක්කහම පිරිමි ළමයින්ට සමහරලාට වැඩිහිටියන්ට හිත පාලනය කරගන්න බෑ. මේ චෝදනාව නැගෙන්නේ පාසල් දරුවන්ගෙන්. එතකොට ගැහැණු දරුවන්ගේ ගෞමේ නිශ්චිත උසක් තියෙන්න ඕනද? ඒ කා වෙනුවෙන්ද? ගැහැණු ළමයින්ගේ ගෞමේ උසින්ද ප්‍රශ්නයක් ඇති වෙනවා නම් පිරිමි ළමයින්ට උස තීරණය කරන්න ඕනේ ගැහැණු ළමයින්ගේ ගෞමට. ඒ ඇයි? ඒක තීරණය කිරීම ගැහැණු ළමයින් වෙනුවෙන්ද පිරිමි ළමයින් වෙනුවෙන්ද? ඒ කියන්නේ කවුරු හරි කලබල වෙයි කියලා කොට ඇඳුම් ඇඳිය යුතු නැහැයි කියනද එකද මේකෙන් කියවෙන්නේ. මේ වන විට ඔස්ට්‍රේලියාව පුරා පාසල් දරුවන් ගැහැණු ළමුන්ගේ ගෞමේ උස ගැන කතා බහක් ඇති කරගෙන තියෙනවා. නමුත් කොට කලිසම් අඳින පිරිමි ළමයින්ට එහෙම නීතියක් කතා බහක් නැහැ. ඔවුන් මොකෑන්දත් ප්‍රශ්නෙකුත් නැහැ. එහෙමනම් ගැහැණු ළමයින්ට විතරක් ඇයි මේ විශේෂ නීතියක්? මේ පිළිබඳව පාසල් ළමුන් දැන් පෙත්සම් අත්සම් කරන්න පටන් අරන්. ඊට සමගාමීව දරුවන්ගේ නිල ඇඳුම් සඳහා විවිධ ඉල්ලීම් තිබෙනවා මුළු රට පුරාම. මේ ඉල්ලීම් කෙරෙන්නේ ප්‍රාන්ත මට්ටමින්. වික්ටෝරියාවේ ඇතැම් ළමයින් ඉල්ලන්නේ ශීත ඍතුවේදී ගැහැණු ළමයින්ට කැමැති කලිසමක් අඳින්න දෙන්න කියලා.
තවත් පාසලක ළමයි නිල්ලන්නේ කළු සහ සුදු සපත්තු වෙනුවට කැමති පාටක සපත්තු දාන්න දෙන්න කියලා. වික්ටෝරියාවේ තවත් ළමයින් පිරිසක් පැරණි ට්‍රැක් සූට් එක අඳින්න දෙන්න කියලා ඉල්ලනවා. ළමයින් කියන්නේ කැමති ක්‍රීඩා ඇඳුමක් අඳින්න අවසර දුන්නාම සතුටින් ඉන්න පුළුවන් කියලා. කොණ්ඩේ පාට කරන්න දෙන්න කියලා තවත් ළමයින් පිරිසක් ඉල්ලනවා. කොණ්ඩය පාට කිරීම, කරාබු දැමීමට අවසර දීම ආදියෙන් තමන්ගේ අනන්‍යතාව තහවුරු වෙන බව ළමයින්ගේ අදහසයි. ඒ වගේම ඒක තමන්ගේ පෞරුෂය වර්ධනයට හේතු වෙන බවත් ළමයි කියනවා. මේ වගේ විවිධ ඉල්ලීම් රට පුරාම නැගෙනවා. පාසල් යන වයසක දරුවෙක් සිටිනවා නම් ඔබ ඔවුන්ගේ නිල ඇඳුම ගැන කතා කරලා තියෙනවද? කොටට අඳින්න ගැහණු ළමයින් කැමති. ඒක පිරිමි ළමයින්ගේ අධ්‍යාපනයට බාධාවක්ද? දරුවන් දේශපාලනයට යොදාම ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ? දරුවන් දේශපාලන රැලිවලට රැගෙන යාම ඔබ දකින්නේ කොහොමද? ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්ට එරෙහි ස්ටූඩන්ට්ස් ඒ නෝ ටු හැන්සන් විරෝධතාවට ළමයින්ට එන්න කියලා. පාසල් දවසක් ලබන බ්‍රහස්පතින්දා දවල් දෙකට මෙල්බර්න් නගරයේ ස්ටේට් ලයිබ්‍රරි එක අසල පැවැත්වෙන විරෝධතාවය නිසා දරුවන්ට පැයක දෙකක කාලයක් අධ්‍යාපන කටයුතු අහිමි වෙනවා. ළමයින්ට මේ විරෝධතාවට යන්න එපා කියලා කියන්න පාසල් වලට බැහැ. මේ විරෝධතාවට පෞද්ගලික සහ රජයේ පාසල්වල දරුවන් සහභාගී වීමට නියමිතයි. පෝලින් හැන්සන්ගේ ප්‍රකාශවලට විරෝධය පළ කිරීම සඳහා දහස් සංඛ්‍යාත සිසුන් සංඛ්‍යාවක් එකතු වේවි කියලා සංවිධායකයෝ බලාපොරොත්තු වෙනවා. ඔබේ දරුවා එක්ක මේ ගැන කතා කරලා තියෙනවද? පසුගිය වසර තුන ඇතුළත ඔස්ට්‍රේලියාවේ ටෙම්පරරි බ්‍රිජින් වීසා අයදුම් කිරීම තුන්ගුණයකින් ඉහළ ගිහිල්ලා, හේතුව ජාත්‍යන්තර සිසුන් වීසා ප්‍රතික්ෂේප වීමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීම. පසුගිය ජූනි 30 වන විට ටෙම්පරරි බ්‍රිජින් වීසාවල රැඳී සිටි පිරිස 413,000ක්. එම සංඛ්‍යාව 2023 ජූනි මාසේ අවුරුදු තුනකට ඉස්සෙල්ලා තිබුණු සංඛ්‍යාව මෙන් දෙගුණයක්. බ්‍රිජින් වීසා එකක් ඇති කෙනෙකුට පැරණි වීසා එක අවලංගු වීමෙන් පසු අලුත් වීසා එකක් ලැබෙන තෙක් හෝ එම තීරණය ලැබෙන තෙක් ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව රැඳී සිටිය හැකි. බොහෝ සිසුන් කරන්නේ එක් ශිෂ්‍ය වීසා එකක් අවසන් වූ විට තවත් ශිෂ්‍ය වීසා එකකට ඉල්ලුම් කිරීමයි. එය අසාර්ථක වූ විට ඔවුන් අභියාචනා කරනවා. ඒ කාලය තුල ඔවුන්ට ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටීමෙන් රැකියාවක් කරන්නට පුළුවන්. කාර් විතරක් නෙවෙයි නම්බර් ප්ලේට් හොරකම් කිරීමත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා. වාහන නම්බර් ප්ලේට් හොරකම් කරන්නේ විවිධ අපරාධ සඳහා. වික්ටෝරියාවේ වැඩියෙන්ම නම්බර් ප්ලේට් හොරකම් කරන ප්‍රදේශ පහක් හඳුනාගෙන තිබෙනවා. ඩැන්ඩිනොන්, ප්‍රෙස්ටන්, රෙසවෝ, සෙන්ට් ඕල්බන් සහ ක්‍රෙගිබර්න්. පසුගිය වසරේ ඩැන්ඩිනොන් වල විතරක් කාර් නම්බර් ප්ලේට් 300කට වැඩි ප්‍රමාණයක් හොරු අරගෙන ගියා. වික්ටෝරියාව පුරා පසුගිය වසරේදී හොරකම් කරන නම්බර් ප්ලේට් සංඛ්‍යාව 32,000ක්. පෙට්‍රල් හොරකම් කරන් විවිධ අපරාධවලට මේ හොරකම් කරපු නම්බර් ප්ලේට් යොදා ගන්නවා. වාහනයක නම්බර් ප්ලේට් හොරකම් කළාට පස්සේ කාර් එකේ හිමිකරුවාට අනවශ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ආරක්ෂිත ඇනසවි කරලා ඔබේ කාර් එකේ නම්බර් ප්ලේට් එක ආරක්ෂා කරගන්න. කාර් එකත් වටිනවා, නම්බර් ප්ලේට් එකත් ඉතාමත් වටිනවා. අපරාධ කරුවන් පිළිබඳව වැඩියෙන් කතා කරන කාලයක්. ඔස්ට්‍රේලියාවේ බොහෝ විට අධිකරණ කටයුතු කෙරෙන්නේ වීඩියෝ ලින්ක් වලින්. අධිකරණයෙන් පනවා ඇති නීති කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු වික්ටෝරියාවේ පාතාල සමාජිකයෙකුගේ ලාබාල පුත්‍රයාගේ නඩු විමසීම කෙරුණේ වීඩියෝ ලින්ක් එකකින්. ඒ අවස්ථාවේදී වීඩියෝ එක තැනක තියන්නට ඕනේ. වීඩියෝ එක තැනක රඳවලා තමයි නඩු විභාගයට සහභාගී වෙන්නට ඕනේ. ඒ වෙනුවට මේ වරදකරුවා, මේ ළමයා වීඩියෝ එක අරගෙන ගෙදර පුරා යන්න පටන් ගත්තා. හරියට අර සෙල්ෆි එකක් අරගෙන වටේ දුවනවා වගේ මේ ළමයා කලේ මුළු ගේ පුරාම යන්න පටන් ගත්තා වීඩියෝ එකත් ඔන් කරගෙන. ඒ විතරක් නෙවෙයි, නඩු විභාගයේ අතරතුරේදී සිගරට් එකක් බොන්නත් පටන් ගත්තා. මේ තමයි තරුණ පරම්පරාව කටයුතු කරන ආකාරය. ඔවුන් අධිකරණ ක්‍රමය පිළිගන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ.
නඩු විභාගය අතරතුරේදී දුම්පානය කිරීමට අවසර නැති බව කියපු විනිශ්චකාරවරිය නඩුව කල් තැබුවා. සමහර විටක ඔබ සේවය කරන්නේ අධික ශබ්දයක් ඇති තැනක විය හැකි. දිගු කාලීනව අධික ශබ්දය දැනීම ශ්‍රවණාබාධ ඇති කරන්න පුළුවන්. පසුගිය අවුරුද්දේදී පමණක් වික්ටෝරියාවේ දහසක් බිහිරිභාවයට හෝ ශ්‍රවණාබාධවලට ලක්ුණේ රැකියා ස්ථානවල අධික ශබ්දය නිසා. අධික ශබ්දය අනතුරුදායක බවට වර්ක් සේෆ් හඳුනාගෙන තිබෙනවා. වික්ටෝරියාවේ ශ්‍රවණාබාධ අනතුරු 85%ක් ඇතිවෙන්නේ රැකියාවේදී. ඒ නිෂ්පාදන, ඉදිකිරීම, ප්‍රවාහන, තැපැල් සහ ගබඩා කිරීමේ සේවා වැනි රැකියා ස්ථානවලදී දවසකට පැය 8ක් ඩෙසිබල් 85%කට වැඩි ශබ්දයක් ශ්‍රවණය කිරීම අනතුරුදායකයි. පසුගිය වසරේදී වික්ටෝරියාවේ සේවා ස්ථානවල සිදු වූ ශ්‍රවණාබාධ අනතුරු සංඛ්‍යාව 2200 ඉක්මවනවා. ඒ බර යන්ත්‍රෝපකරණ, බල මෙවලම්, එකලස් කිරීමේ මාර්ග, කාර්මික වාහන සහ ഘോഷාකාරී ශබ්ද නිසා. ශ්‍රවණ අනතුරු වලින් සමහර විට දිගු කාලීන බිහිරි බවට පත්විය හැකි බවට වර්ක් සේෆ් අනතුරු අඟවනවා. ගුවන් ගමනකදී දැනට අපි අතේගෙන යන කිලෝග්‍රෑම් 7ක බෑග් එකට මුදල් ගෙවන්නේ නැහැ. ඒක නොමිලේ. නමුත් ජෙට්ස්ටාර් ළඟදීම ගුවන් යානයේ උඩින් දාන කුඩා බෑග් එකට මුදල් අය කරනවා. බොහෝ වෙලාවට අපි රට තුල ගමන් කිරීමට තෝරාගන්නේ මිල අඩු ගුවන් සේවා. නමුත් නව බෑග් ගාස්තුවත් සමගින් ජෙට්ස්ටාර් තවදුරටත් ලාභදායි ගුවන් ගමනක් වෙන්නේ නැහැ. ඩොලර් 25ත් ඩොලර් 39ත් අතර ගුවන් ගමනකට කුඩා බෑග් එකකට අතිරේකව ඩොලර් 52ක් අය කරනවා. ඒ අර ගුවන් ගමනට අමතරව බෑග් ගාස්තුව. හැබැයි තවමත් හෑන්ඩ් බෑග්, ලැප්ටොප් එක වගේ දේවල් ඉදිරිපස සීට් එක යටින් දාන්නට පුළුවන්. ජෙට්ස්ටාර් ආයතනය කියන්නේ මගින් තමන්ගේ කෑම බීම වලට ගෙවීමක් කළත් අතිරේක ගමන් මළු වලට ගෙවීමක් නොකරන බවයි. ඉස්සරහට කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ. ඔබ කුණූණු, වඩාත් ඉදුණු, එළවලු, පළතුරු මිලට ගන්නවාද? ඔස්ට්‍රේලියාවේ සෑම 3 දෙනෙකුගෙන්ම දෙන්නෙක් හිතන්නේ ඒක කළ යුතුයි කියලා. අලුත්ම සමීක්ෂණයකින් හෙළිවෙලා තියෙන්නේ කන්න පුළුවන් නම් ඇයි විසි කරන්නේ කියලා. ඒ වගේම ගෙවි ගිය මාස 12 ඇතුළත ඔස්ට්‍රේලියාවේ 86%ක් එළවලු පළතුරු මිල ඉහළ යාම හේතුවෙන් විකල්ප වෙත යොමු වෙලා ඒ ශීතකල ෆ්‍රෝසන් හෝ ටින් කල එළවලු පළතුරු මිලදී ගැනීමෙන්. ඒ වගේම තවත් පිරිසක් ගෙවත්තේ හැදෙන අතිරික්ත එළවලු පළතුරු අසල්වැසියන් රහා රැකියා ස්ථානයේ අය සමග බෙදා ගන්නවා. එළවලු පළතුරු අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි. නමුත් ඒවා ඉතාමත් මිල අධිකයි. මෙල්බර්න් වල ගෙවල් වල වටිනාකම දිනපතාම අඩු වෙනවා. දිනපතා නිවසක මිල අඩු වීම ඩොලර් 160ක්. පසුගිය අප්‍රේල් මාසයේ ඩොලර් මිලියනයක් වුණු නිවසක පසුගිය මාසයේ වටිනාකම ඩොලර් 971,000යි. මේ තත්ත්වය යටතේ දේපළ අලෙවිකරුවන් නිවෙස් අලෙවියට දක්වන්නේ මැලිකමක්. හේතුව ගෙවල් අලෙවි වෙන්නේ නැහැ. හැමදේම මිල වැඩි වෙද්දී ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පමණක් අඩු වෙනවා. හරි පුදුමයි. ග්ලාස්ගෝ වල තිබුණු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා අවුලල ජයගත්තේ ඔස්ට්‍රේලියාව. රන් පදක්කම් 70ක් සමගින් ඔස්ට්‍රේලියාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව 171ක්. මේ තරගාවලියේදී ක්‍රීඩකයන්ට කැමති ආකාරයට ආහාර සැපයීමට ස්කොට්ලන්තයේ හෝටල් 18ක් එකතු වුණා. තරගාවලියට පෙර ආතුවම ඔස්ට්‍රේලියානු ක්‍රීඩා කණ්ඩායම උන්ගේ ආහාර නැවගත කළේ ස්කොට්ලන්තයේදීත් තමන්ගේ නිවසේදී රසවිඳි ආහාර ගැනීමට කැමැත්තක් දක්වන නිසා. ඒ ඔවුන්ගේ ක්‍රීඩාවට ඍජුවම බලපානවා. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කාමන් මුසලි බාස් 5,000ක්, ෆ්‍රෙඩෝ ෆ්‍රොග්ස් චොක්ලට් 4,000ක්, නැචුරල් ලොලිස් කිලෝග්‍රෑම් 100ක්, විශාල ප්‍රමාණයේ වෙජිමයිට් ඇසුරුම් 48ක්, ටිම් ටෑම් පැකට් 1,200ක්, පොප්කෝන් පැකට් 832ක් කලින්ම නැවගත කළා. හෝටල් වලින් පරිබාහිරවත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට අවශ්‍ය ආහාර පාන විශේෂයෙන්ම කෝපි සැපයීම සඳහා ඔස්ට්‍රේලියාවෙන් ගිය කණ්ඩායම්
ආයතන සංවිධානය කරලා තිබුණා. දුවන්න පණින්න හොඳට රසට කන්න ඕනේ. මේ වගේ අපිට දැනගන්නට ඕන දේවල්, ඒ වගේම අපි අවට සිදුවන දේවල්, ලංකාවේ වෙන සිද්ධ වෙන දේවල්, මෙන්න මේ වගේ දේවල් බොහොමයක් සමගින් මේ සිංහලෙන් පැය දෙකක් 97.1 FM 3MDR.com ඔස්සේ ඔබට සජීවීව අදත් සිංහලෙන් පැය දෙකක් සවන් දෙන්නට පුළුවන්. මෙල්ලංකා රේඩියෝ අපේ Facebook page එක මධ්‍යාහන 12 දක්වා මේ සිංහලෙන් පැය දෙකක්.

0: ප්‍රවෘත්ති ඔබ දන්නා දේට වැඩි යමක්.
1: අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත රජ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා.
2: නව 50 කෙටුම්පත මගින් අග විනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 67 දක්වාත් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 දක්වාත් අවුරුදු 2 බැගින් දීර්ඝ කෙරෙනවා.
3: රට තුළ දැඩි කතාබහක් නිර්මාණය කළ මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින්ද විරෝධයක් එල්ල වූ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව ඊට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් පත්‍රයේ පළ කර තිබෙනවා. එමගින් යෝජිත කරුණු අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවෙනවා. නව කෙටුම්පතට අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගත යුතු වයස ඉහළ නැංවෙන්නේ අවුරුදු 65ක් ලෙසින්. මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 65 ලෙසත් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 63 ලෙසත් ව්‍යවස්ථාවේ දක්වා තිබුණා. මීට අමතරව අග්‍රවිනිශ්චකාරවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ අග්‍රවිනිශ්චකාර ධුරයට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය වන බවද ගැසට් පත්‍රයේ සඳහන්. එමෙන්ම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඇතුළු විනිසුරු ධුර සංඛ්‍යාව උපරිමය මෙතෙක් 19ක් වූ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම සංඛ්‍යාව 24 දෙනෙකුට නොවැඩි විය යුතු බව දක්වා තිබෙනවා. මේ අතර අධිකරණ සංවිධාන පනත සංශෝධන 50 කෙටුම්පතද රජය ගැසට් කර තිබෙනවා. එමගින් දක්වා ඇත්තේ මෙතෙක් 110ක් පැවති මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 120ක් දක්වා වැඩි වෙන බවයි. එමෙන්ම මහාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 61 සිට අවුරුදු 63 දක්වා ඉහළ නැංවෙන අතර වෙනත් සියලුම විනිසුරුවන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 විය යුතු බවද නව සංශෝධනයට ඇතුළත්. මේ අතර විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාගෙන එන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුමත් කිරීම සිදු කළේ කොළඹ අගරදුගුරු නිල නිවසේදී.
4: උන්වහන්සේට අපි ඉදිරිපත් කරා අපේ ස්ථාවරයයි. ඇයි නීතික සංගමේ නීතික ප්‍රජාව විනිසුරුතුමන්ලා කියන්නේ මේ අවස්ථාවේ මේ රජය ගෙනෙන ඒ සංශෝධනය නුසුදුසුයි කියලා. ඒ ගැන අපි දීර්ඝ සාකච්ඡාවක් කරා.
5: අධිකරණ අමාත්‍යවරයා කියනවා මේකට විරුද්ධ සුළු පිරිසක් පමණයි නීතිඥයින් බහුතරය කැමති කියලා.
4: තුමා නීතිඥයෙක්. තුමා කියනවා නම් සුළු කට්ටියක් විතරයි මේ විරුද්ධ වෙන්නේ කියලා. ඒතර එහෙනම් අපට අර උසාවි වගේ තුමා හැම කියනවානේ. තුමා කියන හැමදේම ඒ දෘෂ්ටි කෝණයෙන් දැන් බලන්න වෙනවා. අපි මොකක්ද තනතුර දරනකොට වගකීමෙන් අත්ත කතා කරන්න ඕනේ.
5: තවදුරටත් මේකට අමාත්‍යවරය ඇහුම් ගන්න දුන්නොත් මොකක්ද ඒ ක්‍රියාමාර්ගය?
4: අපිට නම් මේක දේශපාලන දෙයක් නෙවෙයි. අපිට හරි දේ වෙන්න ඕනේ.
3: මේ අතර ජනාධිපති නීතිඥයින් පිරිසක් කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
6: වයස් සීමාව පමණක් දීර්ඝ කිරීම දැනට තියෙන කාලීන අවශ්‍යතාවයක්ද රජය මේ සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු වෙනවා. රජය මේ සම්බන්ධයෙන් මහජන කතිකාවතක් ඇති කරගත යුතුයි. රජයට මේ ජනමතය ලබා දීලා කරපු තව එකක් තමයි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා. නමුත් ඒ ජනමතය මේ අවස්ථාවන විට පොඩ්ඩක් පස්සට බැහැලා තියෙන
7: ගරු ශ්‍රේෂ්ඨාධිකරණය SC/SD 64 ඇලරි 2022 නඩුවේදී විනිශ්චය කරලා තියෙනවා. දැනට ඉන්න විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන එක අධිකරණයේ සුවාදීනත්වයට බලපෑමක් ඇති කරන දෙයක්. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් මාර්ගයෙන් සිද්ධ විය යුතුයි කියලා.
8: අධිකරණ අමාත්‍යතුමා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දුර පෙරවුවහම අභියාචනාධිකරණයේ දුර හිස් වෙනවා. ඒතර අභියාචනාකරණයේ දුර හිස් වුණාම ඒව පුරවන්න අධිකරණ විනිශ්චයකාරතුමන්ලා අටක් ගියොත් මහාධිකරණ අටක් වහන්න වෙනවා කියලා. මම දන්නේ එතුමා ඉන්නේ ලංකාවේද කියලා. මේ පහුගිය අවුරුදු ගණනාව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට උසස් සීන් ලැබිච්ච මහාධිකරණ විනිසුරුතුමන්ලා ඒ ස්ථානවලට පත්වීම ලැබුණාම කවදාක්වත් මහාධිකරණ වහලා නැහැ. මේ සම්පූර්ණයෙන්ම තමන්ගේ දේශපාලන ගමන ස්ථාවර කර ගැනීම සඳහා තමයි මේ රටේ ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් කටයුතු කරන්නේ.
9: දෛනිකව සිදුවන මාර්ග අනතුරු අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරු පැදි අනතුරුවලින් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. එම සභාව සඳහන් කළේ මෙම වසරේ ගත වූ මාස 7ක කාලය තුළ පමණක් යතුරු පැදිකරුවන් 749 දෙනෙකු මාර්ග අනතුරුවලින් මියගොස් ඇති බවයි.
3: මෙරට සිදුවන මාර්ග අනතුරුවල ඉහළ වර්ධනයක් දෛනිකව පෙන්නුම් කරන අතර ඒ අතරින් වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ යතුරු පැදි සම්බන්ධවයි. මෙම වසරේ ජනවාරි මාස පළමුවෙනිදා සිට ජූලි මස 31වෙනිදා දක්වා කාලය තුළ සිදු ඇති අනතුරු සංඛ්‍යාව 1626ක් වන අතර එය 2025 වසරේ එම කාල සීමාව තුළ වාර්තා වන අගයත් ඉක්මවා යාමක්. මාර්ග අනතුරුවලින් මේ යන සැලකිය යුතු පිරිසක් යතුරු පැදිකරුවන් වන අතර ඒ අතරින් වයස අවුරුදු 18ට අඩු තරුණයින් මිය යාමද ඉහළ අගයක් ගෙන තිබෙනවා. ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳ යතුරු පැදි ධාවනයේද මෙලෙස ජීවිත හානි සිදුවීමට බලපා ඇති අතර එම තත්ත්වය සලකා බලමින් මින් ඉදිරියට යතුරු පැදිකරුවන් SLS ප්‍රමිතියට අනුකූල හිස්වැසුමක් පැළඳීම අනිවාර්ය බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසන්නේ.
10: මාර්ගය අනතුරු දිනෙන් දිනම වැඩි වෙනවා. මේකෙන් වැඩියෙන්ම මේ යන්නේ යතුරු පැදිකරුවන්. 2026 එක දින සිට 2027 31 දින දක්වා මාර්ගය අනතුරු මුළු සමස්තයක් වශයෙන් 1626 වාර්තා වෙනවා. 2025 වර්ෂයේදී ඒක වාර්තා වෙන්නේ 1585. එතකොට 80 ගානකින් වැඩිවීමක් තියෙනවා මේ මාර්ගය අනතුරු. මේ 731ට යතුරු පැදිකරුවන් මේ ගිල දිනවා 749ක්. ඒකෙන් අවුරුදු 18ට අඩු රියදුරන් පැදිකරුවන් ගිය ගිල දින රියදුරන් මේ ගිල තියෙනවා 13 දෙනෙක්. පැදිකරුවන් ගිල තියලා දින 67 දෙනෙක්. මේක විශාල අගයක්. හෙල්මට් එකක් කියන්නේ මේක කන් දෙක තද වෙන්න ඕනේ. බුරුලට තියෙන්න බෑ. තද වෙලා මෙතන නිකටට මේ ක්ලිප් එක වදින්න ඕනේ. එතකොට වීදුරුවක් දානවා නම් ඒක ටින්ටඩ් කාන්න බෑ. විනිවිද පේන්න ඕනේ. එතකොට මේක ආරක්ෂක විශ්වාසුමේ ඔළුවට දාන කෑල්ල විනිවිද පේන්න බෑ. ඒක තද තියෙන්න ඕනේ ප්‍රමිතියට අනුකූලව. මේක ක්ලිප් එක තියෙන්න ඕනේ. වැඩි දෙනෙක් ආරක්ෂක විශ්වාසය පාවිච්චි කරන්නේ පීටීඑම් බේරෙන්න. පොලිසිය දැක්කම හෙල්මට් එක දාගන්නවා මේක නෑ. යතුරු පැදි භාවිතා කරන හැමෝටම කියන්න තියෙන්නේ හොඳට මතක තියාගන්න මේ ආරක්ෂිත හිස්වැසුමක් කියන්නේ SLS ලාංඡනය සහිත හිස්වැසුමක් වෙන්න ඕන. ඔබ යතුරු පැදියක් පදිනවා නම් ඔබ තමන්ගේ ජීවිතයට ආදරේ නම් තමන්ගේ ආදරණීයන්ගේ ජීවිතයට ආරක්ෂාවක් දෙන්න ඕන නම් මේ ආරක්ෂිත හිස්වැසුමක් පැළඳීම ඉතාම වැදගත් දෙයක්. මේක අපි පටන් අරන් ඉවර කරන දෙයක් නෙමෙයි. මේ අපි ගිය සඳුදා පටන් ගත්තා පළවෙනි වැටලීම කරා. මේක දිගින් දිගට වැටලීම් සිදු කරනවා. ඒ වගේම හිස්වැසුම් නිසියාකාරව පළඳින් නැති පුද්ගලයන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කිරීමක් දිගින් දිගටම සිද්ධ කරනවා.
9: Facebook, Messenger, Instagram සහ WhatsApp යොදා ගනිමින් කෙරෙන කප්පම් ජාවාරමක් පිළිබඳ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනාවරණ කරගෙන තිබෙනවා. එය ඉන්දියාවේ සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
3: සමාජ මාධ්‍ය හරහා සිදුකරන බලහත්කාරයෙන් කප්පම් ගැනීමේ වංචාවක් යළි මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවනවා. ඔවුන් පවසන්නේ ඉන්දියාවේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක කරන බවයි. Facebook, Messenger, Instagram සහ Telegram වැනි සමාජ ජාල හරහා විවිධ පුද්ගලයන්ට ඇමතුම් ලබා දෙන මෙම වංචනිකයින් පසුව WhatsApp වීඩියෝ හරහා නිරුවත් වීමට ඔවුන්ව පොළඹවා කප්පම් ගැනීම සිදු කරනවා. ඔවුන්ව ගොදුරු කර ගැනීමට පෙර ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් තම මිතුරු ලැයිස්තුවට ඇතුළත් කර ගැනීමට වංචාකරුවන් කටයුතු කර තිබෙනවා. ඔවුන්ට පළමුව ඉන්ස්ටග්‍රෑම් හරහා තරුණියකගෙන් හායි යනුවෙන් කෙටි පණිවිඩයක් යැවෙන අතර අපරීක්ෂකකාරීව ප්‍රතිචාර දක්වන්නන් පිළිබඳ ඔවුන් අවධානයෙන් සිටින බවයි පැවසෙන්නේ. එම අවස්ථාවේදී පණිවිඩය එවූ තරුණියගෙන් ඊට පිළිතුරු නොලැබෙන අතර ඇයගෙන් යළි පිළිතුරු පණිවිඩයක් ලැබෙන්නේ දින කිහිපයකට පසුවයි. තරුණියගේ ඡායාරූපයේ සුරූපී බව නිසාම යළි ඔවුන් එම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීම සිදු කරනවා. පසුව තරුණිය නිර්වත් ඡායාරූප කිහිපයක් එවන බවත් පණිවිඩ හුවමාරු කරගන්නා පුද්ගලයන්ගේ නිර්වත් වීඩියෝ ලබා ගැනීමත් සිදු කරන බවයි පැවසෙන්නේ. අනතුරුව ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ට අදාළ වීඩියෝවේ ඡායාරූප යවන බව පවසා බියගන්වා මුදල් ලබා ගැනීම සිදු කරන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඒ අනුව ඔවුන් දැනුම් දෙන්නේ නොහඳුනන අංකවලින් පැමිණෙන පණිවිඩවලට ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අතිශයින්ම සුපරීක්ෂාකාරී වන ලෙසයි.
9: බන්ධනාගාරවල සිදු වූ ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්.
11: අද දවසේ ඇත්තටම බන්ධනාගාර තුල අපි උපකල්පනය කරන කුඩු විෂමද්‍රව්‍ය නැහැ. විෂමද්‍රව්‍ය ගමන් කරන මාර්ග වැහිලා තියෙනවා. ඒ ගැටුම් ඇතුලේ නිර්මාණය වෙලා තියෙන්නේ මද්ද්‍රව්‍යවල හිගය විසින් කණ්ඩායම් අතර ඇති වෙන ගැටුම. ඒ වගේම තමයි අපි සොයමින් ඉන්න මේ දවස්වල මේක ඇතුලේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවද නැද්ද? පව් ඇත්තටම අර අසරණ රැඳවියෝ කුලප්පු කරලා ආණ්ඩුව ඒකට කරන මැදිහත් වීම හරහා මේ ආණ්ඩුව පෙල්ලන්න උත්සාහ කරනවා නම් ඒකට කිසිසේත් වර්තමාන ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩය අපි දෙන්නවා.
12: පාතාලයේ මර්ධනය කරව කිව්ව ආණ්ඩුව අද බන්ධනාගාරයේ ඇතුලේ හිර කරලා තියෙන අය පාලනය කරගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. හිර කරපු මිනිස්සු ඉන්නේ. කොහොමද මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ? ආණ්ඩුවේ කුමන්ත්‍රණයක්ද කියලා අපිට හිතනවා මේක. හදිසි නීතිය ගේන්න කරන උපරැට්ටියක්ද කියලා අපිට හිතනවා. ඇතරත් මේක පාලනය කරගැනීම අමාරුවක් වෙන්නේ නැහැ. බන්ධනාගාරය පාලනය කරගන්න බැරි ආණ්ඩුවට කොහොමද රට පාලනය කරන්න කියලා අපි අහනවා. ඒක නැවත නැවත අපි අහනවා.
13: අපේ රටේ කලින්ට සාපේක්ෂව ගත්තොත් පාතාලි මර්ධනය වෙලා තියෙනවා, කුඩු මධ්‍යම්‍ය ජාවාරම් මර්ධනය වෙලා තියෙනවා. ඒ ධනාත්මක පැත්තට කරුණු ඉස්සරහට යනකොට අන්න ඒ වගේ දේ ඇති වෙන බාධාවන් එක්ක ඒවා ඉවත් කර ගැනීම සඳහා විවිධ කුමන්ත්‍රණ වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයන් ඇතුලේ තමයි මේක අපි තේරුම් බේරුම් කරගන්න ඕනකම තියෙන්නේ.
14: දැන් ඔන්න බලන්න, ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා කියනවා රජයේ ටෙරිටරිව මහා කුමන්ත්‍රණයක් සිදු වෙනවා සිරමැදිරිය තුරේ. ඒ කුමන්ත්‍රණේ ප්‍රතිබලයක් විදිහට තමයි මේ අද මේ කැරලිස සිද්ධලාතියි. ඇත්ත කතා මොකද්ද? 11000ක් ඉන්න හිරමැදිරිය තුළට 41000ක් දාලා ඒ 41000 තමයි උඩින් කඳුළු ඇස් ගන්න. දැන් මේ වැතුලේ 41000ක් දැම්මම පලෑම කිල එකක් නැහැ. හැබැයි කුඩු ගහලා හිරයට එන කෙනා යන්නේ කොහොමද දන්නවද හිරෙන් එළියට? කුඩු විකුණන මිහිබ් බවට පත් වෙනවා. ඇයි අර ජාලේ ඔක්කොම යාට හම්බෙරු. බිස්නස් එකට සෙට් වෙලා යන්නේ එළියට. මේ හිරගෙවල් වල දැමීමෙන් මත් කුඩු ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. අපිට මත් කුඩු ප්‍රශ්න ඉවර කරන්න ඕන නම් රටට අවශ්‍යයි නිරෝධායන වැඩපිළිවෙල. හරිද? ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම වැඩපිළිවෙලක් අවශ්‍යයි.
15: මේ කටයුතු සිදුවෙන ආකාරය දිහා බැලුවට පස්සේ නිකන් අහඹු සිදුවීම් නෙවෙයි. ඇතුලේ තියෙන තදබදේ නිසාම පමණක් සිදුවෙන සිදුවීම් නෙවෙයි. ඇතුලේ තියෙන තදබදේ නිසා නම් කෝටි ගාණන් දේපල මේවා විනාශ කරන්න උවමනාවක් නැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ට ඉල්ලීම් කරන්න පුළුවන්. අපි ඒ ආණ්ඩුවක් ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. 10000ක් දාන්න පුළුවන් තරම් 40000 දක්වා මේක ඉහළ ගොස් තිබෙනවා. ඉතින් ඒක අපේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙවෙයි. පසුගිය කාලයක් තිස්සේ මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම්, බන්ධනාගාරවල පහසුකම් ඒ ආදී දේවල් හදපු නැති ප්‍රශ්නෙත් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිටුපස සංවිධානාත්මක මෙහෙයුමක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපි දැඩි අවධානය යොමු කරලා තිබෙනවා.
16: මම හිතන්නේ විපක්ෂයට එහෙම ප්ලෑන් එකක් කරන්න පුළුවන් නම් මේ ආණ්ඩුව ඉල්ලාස් වෙන්න ඕන. දැන් අවුරුදු දෙකක් වෙනවා ආණ්ඩුවේ ඉඳගෙන විපක්ෂයට බයින්න. අවුරුදු 75ක් විපක්ෂය ඉඳන් ආණ්ඩුවට බෑන්න. හැබැයි ආණ්ඩුවේ නොහැකියාව විපක්ෂයට දාලා එහෙම නැත්තම් එදා අධිකරණ ඇමතිවරයා ෆේල් වෙන වෙලාවේ එදා විශ්වාස භංගයට 159ක් අත උස්සලා බේරුවේ නැත්තම් වගකීම තියෙන කෙනෙක්පත් වුණා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ.
17: යම් කුමන්ත්‍රණකාරී වටපිටාවක් තියෙන බවට ඉඟිබිඟි පහළ වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ඒකාබද්ධ යාන්ත්‍රණයක් නිර්මාණය කළා. මෙවැනි කුමන්ත්‍රණකාරී වටපිටාවන් මේ ඒකාබද්ධ යාන්ත්‍රණයේ යටතේ අපි හඳුනා ගන්නවා. විපක්ෂයට සටන් පාඨයක් නැතුව තමයි මං හිතන්නේ මෙවැනි වැඩ කටයුතු නිර්මාණය කරගෙන යන්නේ. ඉතින් අපි ඒවට කලබල වෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාවේ කිසිදු ආකාරයක ගැටලුවක් නැහැ කියන එක මං කියනවා.
18: වරද්දක් එනකොට එක තැනකින් හදාගන්න එපා. තැන් දෙකකින් හදාගන්න එපා. දැන් තැන් තුන හතරකින් මේ වැරද්ද එකක් විදිහට වෙනකොට පැහැදිලි අධිකරණ ඇමතිතුමාගේ ක්‍රියාවලිය බොහොම අඩපණයි, නිද්‍රාශීලී, සාවද්‍යයි කියන කාරණේ පැහැදිලිව මේ වෙලාවේ කියනවා. මොකද එතුමාගේ සාවද්‍ය මත අපි ගණනාවක් දැන් දැක්කා.

0: ඩැන්ඩිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ මාසික සීල භාවනාව ලබන සෙනසුරාදා අගෝස්තු 15 වෙනිදා උදෑසන 8:30 සිට විහාරස්ථානයේදී පැවැත්වෙනවා. අගෝස්තු 22 වෙනිදා රාත්‍රී 8:00 පූජාවෙන් පසු ධර්ම දේශනාවක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
1: Tire Trade Goodyear Dunlop Super Dealer. Brand new tires and mag wheels. Used tires. Tires fitting and balancing. Wheel alignment. Century batteries with 2-year warranty. All types of car diagnostic system. Mechanical repairs. Major and minor service. Disc and drum matching. Brakes and servicing. Auto electrical. Tire Trade. Contact Naina Kumara. 042-127-3615. Tire Trade.
2: Tire Trade Navatama Seva Madhyasthanaya. Number 115. Greens Road. Dandenong South. අමතන්න නයන කුමාර 97.59.42.12
3: ස්ටේෂන් ස්පොන්සර්.
4: අපි ඉස්සර නානකාමරේ කෑ ගහලා සින්දු කිව්වේ ලොක් එක නැති අවුලට. ඒ දැන් නිකම්ම සින්දු කියවෙන්නේ බාත්รูම් එකේ ක්වොලිටි එකට.
5: ඔමෙගා ස්ක්‍රීන්ස් ඇන්ඩ් රෝබ්ස් ප්‍රයිවට් ලිමිටඩ්. සැපීම සවිකිරීම අලුත් වෙඩියාව හා අලුතින් පොස් සේවාව. Shower screens, sliding wardrobes, vanity mirrors, kitchen splash bags, fly screens saha security doors.
4: Australian standard එකට සාධාරණ ගානට වෙන කොහෙන්ද? කතා කරන්නකෝ තිලත්. 04333529971.
2: 15 වසරක විශ්වාසය රැඳි Omega Screen and Rugs. නවතම ප්‍රදර්ශනාගාරය නම්බර 2, Bryant's Road, Dandenong. 04333521971. omegascreen.com.au.
3: Station sponsor.
6: සැහැල්ලුවෙන් ඉදිරියටම පදවන්න වාහනේ හරියටම අලුත් වැඩියා කරගන්න ඒකට හොඳම තැනක් මෙන්න Prime Serv Automotive Lonsdale Street Dandenong. සියලු අලුත් වැඩියා electrical, air condition, LP gas, tire, new car book service and warranty, emission check and report, roadworthy certificate. මේ සියලු දේට එකම එක තැනක් Prime Serv Automotive. අලුත්ම තාක්ෂණය, විශ්වාසවන්ත සේවය, වගකීමේ සහතිකය. Prime Serv Automotive 1A63 Lonsdale Street Dandenong. දුරකථන 97947726. අපි ඔබේ වාහනය ඔරිජිනල් තත්වයට පත් කරමු.
3: Station sponsor.
0: මරණින් පසු අපේ අවයව දන් දීම තවත් ජීවිත බේරා ගැනීමකට උපකාර වීමක්. බොහෝ ආගම් වලින් පවා මෙය දිරිමත් කරනවා. අපි ඇස් හෝ පටක දන් දීමෙන් තවත් ජීවිත ගණනක් යහපත් කරන්නට ජීවත් කරන්නට පුළුවන්. ඒ සඳහා ඩොනේට් ලයිෆ් වැඩසටහනේ ලියාපදිංචි වෙන්න. ඔස්ට්‍රේලියාවේ අවයව දන් දීමට ලියාපදිංචි වීම 36%. එතරම් හොඳ මට්ටමක නැහැ. වික්ටෝරියාවේ ඒ සඳහා ලියාපදිංචි වී ඇත්තේ 23%ක් පමණයි. පසුගිය වසරේදී ඩැන්ඩිනොන්, කේසී සහ කාඩිනියා ප්‍රදේශවල අවයව දන් දීම සඳහා ලියාපදිංචි වීම සැලකිය යුතු ආකාරයෙන් පහළ වැටුණා. අවයව දන් දීම සඳහා වික්ටෝරියාවේ අඩුවෙන්ම ලියාපදිංචි වී ඇත්තේ ඩැන්ඩිනොන් වල ජනතාව. ඒ 10%ක ප්‍රමාණයක්. අපි ඩොනේට් ලයිෆ් වෙත ලියාපදිංචි වී නැත්නම් අවයව දන් දීමට නොහැකි. සෑම වසරකම ජූලි මාසයේ අවසන් සතිය ඩොනේට් ලයිෆ් වැඩසටහන පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. අවයව දන් දීමට ඩොනේට් ලයිෆ් වෙත ඔබ තවමත් ලියාපදිංචි වී නැත්නම් ඒ සඳහා තවමත් ප්‍රමාද නැහැ.
7: ඩොනේට් ලයිෆ් සතිය යනු ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීමට දිරිමත් කිරීම සඳහා සංවිධානය කෙරෙන ජාතික දැනුවත් කිරීමේ සතියයි. හැම ඔස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් 4 දෙනෙක්ම ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීමට සහය දක්වනවා. නමුත් පරිත්‍යාගශීලීන් ලෙස ලියාපදිංචි වී ඇත්තේ දළ වශයෙන් 3/1, එනම් 36%ක් පමණයි. වසර 2024 සියලුම ඔස්ට්‍රේලියානුවන් ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාගශීලීන් ලෙස ලියාපදිංචි වී තවත් කෙනෙකුට ජීවිත දානය සඳහා දෙවන අවස්ථාවක් ලබා ගැනීමට දායක වනු ඇතැයි කියලා අපේක්ෂා කරනවා. ඔබේ ක්‍රීඩා සමාජය, සේවස්ථානය, මිතුරන්, පවුලේ අය සහ ප්‍රජාව සම්බන්ධ කර ගැනීමෙන් ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීම පිළිබඳව ප්‍රචාරය කිරීමට උදව් කරන්න. ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාගය කියන්නේ ඔබ වෙනත් කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමට හෝ පරිවර්තනය කිරීමට අවයවයක් හෝ පටකයක් ලබා දීමට තීරණය කිරීමයි. ඔබ ජීවතුන් අතර සිටින විට ඔබට සමහර ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කළ හැකි. නමුත් බොහෝ ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග සිදු කරන්නේ මියගිය පුද්ගලයන්ගෙන්. වයස අවුරුදු 16ට වැඩි හැම කෙනෙකුටම ඔස්ට්‍රේලියානු ඉන්ද්‍රිය දායක ලේඛනයේ නැතිනම් ඔස්ට්‍රේලියන් ඕගන් ඩොනර් රෙජිස්ටර් කෙටියෙන් AODR එකේ තම ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීමට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒකට ඔබේ වයස කොපමණද යන්න ගැටලුවක් නෙමෙයි. සෞඛ්‍ය සම්පන්න බව ගැටලුවක් නෙවෙයි. පරිත්‍යාග පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් එක් එක් පුද්ගලයා අනුව තක්සේරුවක් කරනවා. හැම අවස්ථාවකදීම ඔබේ සමහර ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීම සඳහා සුදුසු විය හැකි. ඔස්ට්‍රේලියානුවන්ගෙන් තම ඉන්ද්‍රිය පරිත්‍යාග කිරීමට හැකි ආකාරයෙන් මිය යන්නේ 2%ක් පමණයි. සෑම පරිත්‍යාගශීලියෙකුම වටින්නේ අන්න ඒ නිසා. ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීම කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීම යනු බද්ධ කිරීමක් අවශ්‍ය බොහෝ ඔස්ට්‍රේලියානුවන්ගේ ජීවිත බේරා ගැනීමට සහ පරිවර්තනය කිරීමට හැකි වෛද්‍ය ක්‍රියාවලියක්. පරිත්‍යාගශීලියෙකුගෙන් පරිත්‍යාග කිරීම යනු පුද්ගලයෙකුගේ ඉන්ද්‍රිය සහ පටක ඉවත් කර ඒවා බොහෝ අවස්ථාවලදී ඉතා රෝගාතුරව සිටින හෝ මිය යාමට ආසන්න අයකු වෙත බද්ධ කිරීමයි. ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීම වැදගත් වන්නේ ඇයි? ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීමකින් තොරව බද්ධ කිරීම කළ නොහැකි. ඉන්ද්‍රිය පරිත්‍යාග කරන්නෙකුට ජීවිත 7ක් පමණ බේරා ගන්න පුළුවනි. පටක පරිත්‍යාග කරන්නෙකුට ජීවිත ගණනාවක් බේරාගත හැකි. ජීවිතාරක්ෂක බද්ධ කිරීමක් නැතිනම් ලයිෆ් සේවිං ට්‍රාන්ස්ප්ලාන්ට් සඳහා ඔස්ට්‍රේලියානුවන් 1400ක් පමණ පොරොත්තු ලේඛනයේ සිටිනවා. තවත් පුද්ගලයන් 11000ක් ඩයාලිසිස් කරන අයයි. සමහර ඔස්ට්‍රේලියානුවන් මිය යන්නේ බද්ධ කිරීමක් බලාපොරොත්තුෙන් සිටින අතරවාරයේදී. ඒ සඳහා සමහරු සති හෝ මාස ගණනක් රෝහලේ ගත කරනවා. තවත් සමහරු සතියකට කීප වතාවක් ඩයාලිසිස් හෝ වෙනත් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරනවා. ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීම කරන්නේ කොහොමද? ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම පරිත්‍යාගශීලීන් පවුල් සහ විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කණ්ඩායම් සම්බන්ධ වෙනවා. ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීමේදී ඔබට කළ හැක්කේ මොකක්ද? ඔබට කළ හැකි වැදගත් දේවල් දෙක නම් ඒ සඳහා ලියාපදිංචි වී ඔබේ පවුලට පැවසීමයි. පරිත්‍යාගශීලියෙකු වීමට ලියාපදිංචි වන්න. ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීමට ලියාපදිංචි වීම වැදගත් වන්නේ එය ඔබගේ පවුලට, වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ඔබට පරිත්‍යාගශීලියෙකු වීමට අවශ්‍ය බව දැනුම් දීමටයි. ඒ සඳහා ලියාපදිංචි වීම ඉතාම පහසුයි. ඒ සඳහා ගතවන්නේ විනාඩියක් පමණයි. ඔබ වයස අවුරුදු 16ට වැඩි විය යුතුයි. ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කිරීම පිළිබඳව ඔබේ පවුලට කියන්න. ඔබට පරිත්‍යාගශීලියෙකු වීමට අවශ්‍ය බව ඔබගේ ආදරණීයයන් දැන සිටීම ඉතාම වැදගත්. එය ඔවුන්ට අවශ්‍ය තීරණ ගැනීමට උපකාරී වනු ඇති. ඉන්ද්‍රිය හා පටක පරිත්‍යාග කරන්නේ කොහොමද? ඔබ මිය යන ආකාරය පරිත්‍යාග ක්‍රියාවලියට බලපානවා. ඔබට කුමන ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කළ හැකිද? ඉන්ද්‍රිය පරිත්‍යාගශීලියෙකු වීමට ඔබ රෝහලක මිය යා යුතුයි. බද්ධ කිරීමට ඔබේ ඉන්ද්‍රිය හොඳින් ක්‍රියා කළ යුතුයි. සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකයේ වාතාශ්‍රය මත ඉන්ද්‍රියයන් හොඳින් ක්‍රියා කරනවා. මරණයෙන් පැය 24ක් දක්වා අක්ෂි සහ පටක පරිත්‍යාග කළ හැකි. එබැවින් රෝහලකදී මිය යාමට අවශ්‍ය වන්නේ නැහැ. ඉන්ද්‍රිය පරිත්‍යාග කිරීම සිදුවන්නේ ඔබ සමග ගැළපෙන ඉන්ද්‍රියක් සඳහා පොරොත්තු ලේඛනයේ පුද්ගලයෙක් සිටිනම් පමණයි. ජීවිතයේ අවසාන සත්කාරය අතරතුර වෛද්‍ය කණ්ඩායම සහ පරිත්‍යාග විශේෂඥයින් ඔබේ පවුලය සමග විකල්ප සාකච්ඡා කරනු ඇති. රැකවරණය සහ ගෞරවය හැම විටම

0: පවුල සමඟසම්බන්ධවී අවශ්‍යතොරතුරු සපයනවා. පරිත්‍යාග කරන ලද ඉන්ද්‍රිය හෝ පටක මගින් රෝගී හෝ මිය යන බොහෝ පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමටත් ඔවුන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීමටත් හැකි. ඉන්ද්‍රිය බද්ධ කිරීමක් සඳහා පුද්ගලයන් 1750ක් පමණ දැනට පොරොත්තු ලේඛනයේ සිටිනවා. පරිත්‍යාග ලයිස්තුවේ සිටින හැම පුද්ගලයෙකුම තක්සේරු කර සුදුසුකම් අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කෙරෙනවා. මේ අතරේ රෝගීන් සාමාන්‍යයෙන් මාස 6 සිට අවුරුදු 4 දක්වා පොරොත්තු ලේඛනයේ සිටිනවා. නමුත් සමහරු ඊටත් වඩා වැඩි කාලයක් බලා සිටිනවා. අනාගතයේදී වකුගඩුවක් අවශ්‍ය විය හැකි තවත් 13,000කට වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් ඩයලිසිස් කිරීමට සිදුවෙනවා. එක් පුද්ගලයෙක් තම ඉන්ද්‍රිය පරිත්‍යාග කිරීම කියන්නේ පුද්ගලයන් 7 දෙනෙකු පොරොත්තු ලේඛනයෙන් ඉවත් කර ගැනීමක්. ඔස්ට්‍රේලියාව සාර්ථකව ඉන්ද්‍රිය බද්ධ කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගෙන තියෙනවා. බද්ධ කිරීමවලින් පසු පුද්ගලයන්ගෙන් බහුතරයක් පූර්ණ හා ක්‍රියාශීලී ජීවිතයක් ගත කරනවා. හෘදය, පෙනහළු, අක්මාව සහ අග්න්‍යාශය වැනි ඉන්ද්‍රියයන් රුධිර කාණ්ඩය, ප්‍රමාණය, ගැළපුම සහ හදිසිතාවය අනුව බද්ධ කෙරෙනවා. වකුගඩු බද්ධ කෙරෙන්නේ රුධිර කාණ්ඩය සහ පටක අනුකූලතාවයෙන් ගැළපේ නම් පමණයි. ඔබේ සංස්කෘතිය, ආගම, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ තත්ත්වය, ආබාධිත භාවය හෝ වයස කුමක් වුණත් වැඩිම අවශ්‍යතාවයක් ඇති පුද්ගලයාට ඉන්ද්‍රිය හා පටක බද්ධ කෙරෙනවා. ඔස්ට්‍රේලියාවේ 1800ක් පමණ ජීවිතය බේරා ගැනීම සඳහා අවයව බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් සිටිනවා. බරපතල රෝගාබාධවලින් පෙළෙන අය සඳහා අවයව හෝ පටක බද්ධ කිරීමෙන් ජීවිතය සහ මරණය අතර වෙනස, සෞඛ්‍ය සහ අසනීප අතර වෙනස, පෙනීම සහ අන්ධභාවය අතර වෙනස හෝ සංචලතාව සහ නිශ්චලතාව අතර වෙනස හඳුනාගත හැකි. සමහරුන්ට ජීවිතය නැමැති ත්‍යාගය ලැබෙන්නේ කෙනෙකු මිය ගිය පසු ඉන්ද්‍රිය පරිත්‍යාගශීලියෙකු හමු වූ විට පමණයි. එක් පරිත්‍යාගශීලියෙකුට අක්ෂි සහ පටක පරිත්‍යාග කිරීම තුළින් ජීවිත 7ක දක්වා බේරාගත හැකි. තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කළ හැකි. ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීම ආරක්ෂිත සදාචාරාත්මකව සිදු කෙරෙනවා. එය සැමගේ ගෞරවය ආරක්ෂා කරමින් සිදු කෙරෙනවා. ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීම සිදු කෙරෙන්නේ ඔබේ පවුලේ අය එකඟ වුවහොත් පමණයි. ඔබ ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීමට සහ බද්ධ කිරීමට සහය දක්වන්නේ නම් වයස අවුරුදු 16ට වැඩි විය යුතුයි. ඒ සඳහා ලියාපදිංචි වීම වැදගත්. ඔබ කුමන රටකින් පැමිණියේද ඔබේ ජීවන රටාව කෙබඳුද යන්න ගැටලුවක් නොවේ. ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව ඔබ සිතුවත් ඒ සඳහා ලියාපදිංචි විය හැකි. එබැවින් ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාග කිරීම කල් දමන්න එපා. ඔබේ පරිත්‍යාගය පිළිබඳව තීරණයක් ගන්න. donatelife.gov.au හි ලියාපදිංචි වීමට ගතවන්නේ විනාඩියක් පමණයි. ඉන්පසු ඒ බව ඔබේ පවුලට පැවසීමට අමතක කරන්න එපා. එවිට ඔබට ඉන්ද්‍රිය සහ පටක පරිත්‍යාගශීලියෙකු වීමට අවශ්‍ය බව ඔවුන් දන්නවා. වෙනත් කෙනෙකුට ජීවත් වීමට දෙවන අවස්ථාවක් ලබා දීමට හේතුව ඔබ විය හැකි. මේ ඩොනේට් ලයිෆ් වෙතින් කෙරෙන ඉල්ලීමක්.
1: ඔබට දැනෙන, ඔබට හිතෙන දේ අපට කියන්න. ප්‍රියම් කියා සජීවි මෙදිරිය 97.52.56.78.
2: මෙල්බන් ගීතය සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. ගී පද රවි සිරිවර්ධනගෙන්. මෙල්බන් ගීතය ගයන්නේ නන්දන ඇතුළත් මුදලි.

0: දන්ත වෛද්‍යවරයා වෙත යන්න. ඒ මෙවර දන්ත සෞඛ්‍ය පිළිබඳ සතියේ තේමාවයි. පසුගිය සඳුදා ඇරඹුණු දන්ත සෞඛ්‍ය පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ජාතික සතිය අදින් අවසන් වෙනවා. ෆ්ලෝරයිඩ් සහිත දන්තාර්ලේපවලින් දවසට දෙවරක් දත් මදින්න. දත් අතර හිඩැස් ෆ්ලොස් එකකින් පිරිසිදු කරන්න. සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. සීනි ආහාරයට ගැනීම අඩු කරන්න. නිතිපතා දන්ත වෛද්‍යවරයා හමුවන්න. දන්ත සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන ඔස්ට්‍රේලියාවේ ජාතික දන්ත සතියයි මේ ගෙවි යන්නේ.
1: ස්මයිල් ස්කොඩ් සුදුසුකම් ලත් වෘත්තිකයන් මගින් වික්ටෝරියානු රජයේ පාසල්වල සිසුන්ට නොමිලේ දන්ත වෛද්‍ය සේවා සපයනවා. දන්ත පරීක්ෂාවකට දත්, විදුරු මස්, හකු සහ මුඛය පරීක්ෂා කිරීම ඇතුළත් වෙනවා. බොහෝ මුඛ රෝග, දත්වල ගැටලු මුල් අවධියේදී වේදනාවක් ඇති කරන්නේ නැහැ. නිතිපතා පරීක්ෂා කිරීම ගැටලු ඉක්මනින් සොයා ගැනීමට හොඳම ක්‍රමයයි. සිදුවන්නේ කුමක්ද යන්න දැනගත් පසු අපට පසු විපරම් ප්‍රතිකාර සඳහා සැලසුම් කළ හැකි. දෙමව්පියන් කැමැත්ත ලබා දෙන්නේ නම් ස්මයිල් ස්කොඩ් වෙතින් මේ සේවාවන් ලබාගත හැකි. දත්වල එක්ස් කිරණ පිටපත් ලබා ගැනීම, එක්ස් කිරණ මගින් පියවි ඇසට නොපෙනෙන දත් පිළිබඳ තොරතුරු අපට ලබා දෙනවා. එක්ස් කිරණ මගින් දත් දිරාපත් වීම, ආසාදනය සහ වෙනත් ගැටලු සොයාගත හැකි. එක්ස් කිරණ ඉතා ආරක්ෂිතයි. ෆ්ලෝරයිඩ් වානිෂ් යනු අවම වශයෙන් හැම මාස 6කට වරක් යෙදුවහොත් වඩාත් හොඳින් ක්‍රියාත්මක වන දන්ත රෝග වැළැක්වීමේ ප්‍රතිකාරයක්. ෆ්ලෝරයිඩ් වානිෂ් දත් මත පින්තාරු කිරීම ඉතා පහසුයි. සාමාන්‍යයෙන් ගත වෙන්නේ මිනිත්තු කිහිපයක් පමණයි. දත් මදිනතුරු වානිෂ් දත්වලට ඇලී සිටිනවා. ෆ්ලෝරයිඩ් යනු ශක්තිමත් දත් ගොඩනැගීමට සහ දත් දිරා යාම වැළැක්වීමට උපකාරී වන පොදු ඛනිජ වර්ගයක්. ෆ්ලෝරයිඩ් වානිෂ් දත් දිරා යාම ආරම්භයේ සිට නැවැත්විය හැකි. දත් දිරා යාම මන්දගාමී කරනවා. සමහර අයට ෆ්ලෝරයිඩ් වානිෂ් වල සංඝටක අසාත්මිකතා ඇති කරනවා. කොලොෆොනි නැතිනම් රොසින්, කේසින්, කිරි ප්‍රෝටීන් හෝ දරුණු ඇදුම ඇති සිසුන්ට අසාත්මිකතා ඇතිවිය හැකි. ෆිෂර් සීලන්ස් යනු දත්වල ඉරිතැලීම් මත කරන ලද ආලේපනයක්. සීලන්ස් දත්වල මතුපිට ආවරණය කරනවා. ආහාර සහ විෂබීජ හිරවීම වළක්වනවා. මෙමගින් දත් දිරාපත්වීම ආරම්භ වී කුහර සෑදීම නතර කරනවා. බොහෝ සීලන්ස්වල ෆ්ලෝරයිඩ් අඩංගුයි. කාලයත් සමග සීලන්ස් අඩු වෙනවා. එවිට ඒවා නැවත කිරීමට අවශ්‍ය වෙනවා. දත් මැදීමෙන් තද මතුපිට නැතිනම් කැල්කියුලස් හෝ තද පැල්ලම් ඉවත් කළ නොහැකි විට අමතර පිරිසිදු කිරීමක් අවශ්‍ය විය හැකි. කැල්කියුලස් ඉවත් කිරීමෙන් විදුරු මස් රෝග ඇතිවීමේ අවදානම අඩු කළ හැකි. ළමා දන්ත ප්‍රතිලාභ කාලසටහන නැතිනම් Child Dental Benefits Schedule. සමහර සිසුන් මෙඩිකෙයා හරහා ඔස්ට්‍රේලියානු රජයේ ළමා දන්ත ප්‍රතිලාභ කාලසටහන සඳහා සුදුසුකම් ලබනවා. ළමා දන්ත ප්‍රතිලාභ කාලසටහන යනු කුමක්ද? වයස අවුරුදු 17 දක්වා ළමුන්ට වසර දෙකක කාලයක් තුළ මූලික දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන මෙඩිකෙයා වැඩසටහනක්. ළමා දන්ත ප්‍රතිලාභ කාලසටහන ස්මයිල් ස්කොඩ් සේවා සඳහා වික්ටෝරියාවේ මහජන දන්ත සායනයකදී සහ පෞද්ගලික දන්ත සායනයකදී භාවිතා කළ හැකි. හැම සිසුවෙකුටම ස්මයිල් ස්කොඩ් වෙතින් නොමිලේ දන්ත ප්‍රතිකාර ලැබෙනවා. ඒ නොමිලේ ස්මයිල් ස්කොඩ් සියලුම වික්ටෝරියානු රජයේ පාසල් සිසුන් සඳහා නොමිලේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය, නොමිලේ දන්ත සෞඛ්‍ය පරීක්ෂණ සහ අවශ්‍ය පරිදි නොමිලේ පසු විපරම් ප්‍රතිකාර සේවා සපයනවා. සියලුම ස්මයිල් ස්කොඩ් සේවාව ඉහළම ආරක්ෂාව සහ ගුණාත්මක බව සහතික කෙරෙනවා. ස්මයිල් ස්කොඩ් ආරම්භ වන්නේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ නොමිලේ මුඛ සෞඛ්‍ය ඇසුරුමකින්. මුඛ සෞඛ්‍ය ඇසුරුම් වලට දත් පුරුසුවක්, දන්තා ලේපයක් සහ මුඛ සෞඛ්‍ය අත්පත්‍රිකාවක් ඇතුළත්. ස්මයිල් ස්කොඩ් මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන මාර්ගෝපදේශය වෙත පාසල්වලටත් ප්‍රවේශය තිබෙනවා. දන්ත සෞඛ්‍ය පරීක්ෂණ. පළමු පරීක්ෂාවේදී ස්මයිල් ස්කොට් විසින් දරුවාගේ දත් සහ මුඛය පරීක්ෂා කර අවශ්‍ය නම් දන්ත රෝග වැළැක්වීමේ ප්‍රතිකාර ලබා දෙනවා. දන්ත සෞඛ්‍ය පරීක්ෂාවන් සාමාන්‍යයෙන් පාසලේ කාමරයක පැවැත්වෙනවා. මේ සේවාවට දත් පිරිසිදු කිරීම, දත්වල එක්ස් කිරණ ගැනීම, ෆ්ලෝරයිඩ් වානිෂ් සහ ෆිෂර් සීලන්ට් දීම, දන්ත සෞඛ්‍ය සහ ආහාර පිළිබඳ උපදෙස් ලබා දීම ඇතුළත්. හොඳම ප්‍රතිඵල සඳහා ෆ්ලෝරයිඩ් වානිෂ් අවම වශයෙන් වසරකට දෙවරක් යෙදිය යුතුයි. පසු විපරම් ප්‍රතිකාර. ශිෂ්‍යයෙකුට පසු විපරම් ප්‍රතිකාර අවශ්‍ය නම් ස්මයිල් ස්කොඩ් දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ කැමැත්ත ලබාගෙන වෙනත් හමුවීමක් සිදු කරනවා. ප්‍රතිකාර සඳහා හමුවීම පාසලේදී හෝ ප්‍රාදේශීය ස්මයිල් ස්කොඩ් ප්‍රජාතන්ත නියෝජිතායතනයේ ප්‍රතිකාර වෑන් රථයක සිදු කරනවා. මේ අමතර ප්‍රතිකාරත් ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. ශිෂ්‍යයාගේ අවශ්‍යතා අනුව දත් පිරවීම, දත් කුහර පරීක්ෂාව, දත් ගැලවීම ඇතුළු සියලුම පොදු ප්‍රතිකාර ලබා දෙනවා. මේ වැඩසටහනට විකලාංග නැතිනම් ඕර්තොඩොන්ටික්ස් හෝ රූපලාවන්‍ය ප්‍රතිකාර නැතිනම් කොස්මෙටික් ට්‍රීට්මන්ට් ඇතුළත් වෙන්නේ නැහැ. ස්මයිල් ස්කොඩ් දරුවන්ට අවශ්‍ය නම් විශේෂඥ දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයනවා. ස්මයිල් ස්කොඩ් විශේෂඥ මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සිදු කරන්නේ පාසල්වල සහ ප්‍රජා දන්ත සායනවල ස්මයිල් ස්කොඩ් සේවාවන් සපයන වෛද්‍යවරුන් විසින්. මේ සියලුම සේවාවන් සපයන්නේ නොමිලේ. දෙමාපියන්ට හෝ රැකබලා ගන්නන්ට ඒ සඳහා අතිරේක වියදමක් නැහැ. මෙම තොරතුරු සහ සේවා පැහැදිලි කිරීම ඔබ වෙත ගෙනාවේ ස්මයිල් ස්කොඩ් විසින්.
2: අවුලක් නෑ, කමල් කෝල් කරන පරක්කු විතරයි. නොම්බරේ 9796398 වර්ක්ෂොප් එක හැලම්බලනේ. ෆ්‍රීවේ එකේ ප්‍රින්සස් හයිවේ එක්සිට් එකෙන් හැලිච්ච ගමම්මයි තියෙන්නේ. රිපෙයර්ස් නම් ඕන එකක්. ටියුනින්ද, වීල් ඇලයින්මන්ට්ද, පිකප් ඇන් ඩ්‍රොප් ඔෆ් සර්විස්ද, ඕනම සර්විස් එකක් ඉදන් තියෙනවා. අලුත් ප්‍රතාක්ෂණයෙන් උපරිම සේවයට VACC අනුමැතිය ලත් ස්පාක්ලිට් ඔටෝමොටිව්ස්, ෆැක්ටරි නම්බර් 6 151 159, ප්‍රින්සස් හයිවේ හැලම්, ටෙලිෆෝන් 9796398.
3: ස්ටේෂන් ස්පොන්සර්.
4: අපට නීතියේ පිහිට පතන්න වෙන්නේ නොසිතන වේලාවක. නමුත් ඒ සඳහා වෘත්තීමය නීති සේවාවක් අත්‍යවශ්‍යයි. වර්ණ ලීගල්, ඉමිග්‍රේෂන් ලෝ, ෆැමිලි ලෝ, කන්වෙන්සින් ලෝ ඇතුළු වෘත්තීමය නීති සේවා සඳහා වර්ණ ලීගල් 44 කිං ස්ට්‍රීට් ඩැන්ඩිනෝ. දුරකථනය 97 92 97. ශ්‍රී ලංකාවේ නීති ගැටළු වලටද සේවා ලබා ගැනීමේ හැකියාව සමගින් වර්ණ ලීගල් සමට සාධාරණ.
3: ස්ටේෂන් ස්පොන්සර්.
5: ඕනෑම වාහනයක නලත්වුව සඳහා විශේෂ ස්ථානයකි ඩැනිනොන්හි බ්‍රිටෝ මිකැනිකල් රිපයර්ස්. වාහනයේ ඉලෙක්ට්‍රිකල් ඇන් මිකැනිකල් සර්විස්, ඕල් ට්‍රාන්ස්මිෂන් රිපයර්ස්, ටියුනප්ස්, හෙවි ඇන් ලයිට් වෙහිකල්, මොඩර්න් කම්පියුටර් ඩයග්නොසිස් සිස්ටම්ස්, ටයර් වර්ක්ස්, රෝඩ්වර්ධි ඇන් නිව් කා වොරන්ටි. අවංක උසස් සේවයක් සඳහා බ්‍රිටෝ මිකැනිකල් රිපයර්ස්, නම්බර 34 සින්ක්ලයා රෝඩ්, ඩැනිනොන්. බ්‍රිටෝ මොබයිල් අංක 04 03 01 956. දුරකථන 97 91 87 00.
3: ස්ටේෂන් ස්පොන්සර්.
6: DCW Electricals. ගෘහස්ත, වාණිජ සහ වාහනවල සියලුම වර්ගයේ වායු සමීකරණ සඳහා සවිකිරීම් සහ අලෙවියෙන් පසු සේවාව. ස්ප්ලිට් සිස්ටම්, මල්ටි හෙඩ් ස්ප්ලිට් සිස්ටම්, කැසට් ටයිප්, එයර් කන්ඩිෂනර්ස්. ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals. DCW Electricals 04 33 560 60. DCW Electricals.com.au. ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals.
3: ස්ටේෂන් ස්පොන්සර්.
0: ඕනෑම රටක මුල් පදිංචිකරුවන් ආදිවාසීන් ලෙස සැලකෙනවා. සංක්‍රමණිකයන් පැමිණීමට පෙරාතුව ඒ රටවල්වල වාසය කළේ ආදිවාසීන් මුල් පදිංචිකරුවන්. ශ්‍රී ලංකාවේ වැදි ජනතාව මෙන්ම ඔස්ට්‍රේලියාවෙත් ආදිවාසීන් සිටිනවා. ලොව පුරාම ආදිවාසීන් අපට දැකිය හැකි. අපි ඔවුන්ගේ සංස්කෘතියට එකහෙලාම ගරු කළ යුතුයි. ආදිවාසීන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි. යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත් කළ ආදිවාසී දිනයේ මෙවර තේමාව ආදිවාසීන්ගේ යහ පැවැත්ම තහවුරු කරමු යන්නයි.
7: ආදිවාසීන් රටක හෝ ප්‍රදේශයක මුල් පදිංචිකරුවන් ආදිවාසී ජනතාව ලෙසින් හඳුන්වනු ලබනවා. වසර දහස් ගණනක් තිස්සේ තම සාම්ප්‍රදායික නිජබිම්වල ජීවත් වන ඔවුන්ට තමන්ගේම සංස්කෘතීන් භාෂාවන් සහ ජීවන රටාවන් තිබෙනවා. බොහෝ විට ඔවුන් භූමිය හා ස්වභාවික සම්පත් සමග සමීප සම්බන්ධතාවක් පවත්වන අතර තමන් ජීවත්වන පරිසරය සහ සාම්ප්‍රදායික ජීවන ක්‍රම පිළිබඳව හසල අවබෝධයක්ද මොවුන් සතුයි. මිලියන 476ක් වන ආදිවාසී ජනතාව ලොව පුරා රටවල් 90කට වැඩි ගණනක දිවිගෙවන අතර එය ලෝක ජනගහනයෙන් 6%ක් පමණ නියෝජනය කරනු ලබනවා. මේ අතර ලෝක ආදිවාසීන්ගෙන් 80%ක් පමණ ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ජීවත් වන අතර එය ලෝක භූමි ප්‍රමාණයෙන් 22%ක ප්‍රමාණයක්. තවද ඔවුන්ගෙන් විද්‍යාමාන වන පොදු ලක්ෂණ වන්නේ තමන්ටම ආවේනික තාක්ෂණික ක්‍රම උපකරණ භාවිතය සහ ඒවා ඉපැරණිවීම, සංස්කෘතික මට්ටම් පහත්ත්වයක පැවතීම, ගෝත්‍රිකයන් ලෙසින් හැඩගසී තිබීම, එක් ආර්ථික කටයුත්තකට විශේෂ ප්‍රාගුණ්‍යයක් දැක්වීම, අවට පරිසරයට දැඩි ලෙස අවනත වීම හා කටුක පරිසරයන්ට සීමා වීම යන්නයි. ඇබොරින්ජින්ස්, මාඕරි, මායා, ඉනුයිට්, සෑම්, පිග්මිවරු, බුෂ්මන්වරු වර්තමානයේ ලෝපුරා විසිරී පැතිරී සිටින ආදිවාසී ජන කොට්ටාශවලින් කිහිපයක් වන අතර ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාව හඳුන්වනු ලබන්නේ වැදි ජනතාව ලෙසින්. මේ අතර ලෝක ආදිවාසී ජනතාව භාෂා 4000කට වඩා භාවිත කර තිබෙන බව අනාවරණය කරගෙන තිබුණද පසුගිය වසර 100 තුළදී ඉන් භාෂා 600ක් පමණ අතුරුදහන් වී තිබෙන අතර තවත් භාෂා බොහොමයක් වඳ වී යාමේ දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. මීට අමතරව ලෝක ආදිවාසීන් බොහෝ ප්‍රදේශවලින් අඩුවීම හා වඳවීමටද ලක්වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ ඔවුන් තම සම්ප්‍රදායික බිම්වලින් ඉවත් කිරීම, සංක්‍රමණය, නැවත පදිංචි කිරීම හා බලෙන් ජනාවාස ගත කිරීමයි. ලෝක ආදිවාසී දිනය යෙදී තිබෙන්නේ අගෝස්තු 9 වන දිනටයි.

0: වෙලාවකට අපි තනි වෙනවා. විශාල පිරිසක් මැද හිටියත් අපි තනි වෙලා වගේ දැනෙනවා. තනිකම කියන්නේ කවුරුවත් නැති එක නොවේ. අපි තනි වෙන්න අවශ්‍ය නැහැ. පසුගිය සඳුදා ඇරඹුණු තනිකම පිළිබඳ අවධානය යොමු කරන ඔස්ට්‍රේලියාවේ ජාතික සතිය අදින් අවසන් වෙනවා. තනිකම පිළිබඳ අවධානය යොමු කරන ජාතික සතියේ මෙවර තේමාව සබඳතා ගොඩනගා ගැනීමට ඉඩක් හදමු යන්නයි.
1: තනිකම යනු කුමක්ද? තනිකම යනු ඔබට වෙනත් අය සමඟ සම්බන්ධයක් නොමැති බව හැඟීමයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු සමාජ සම්බන්ධතා තිබීම යනුවෙනුත් ඒක විස්තර කළ හැකි. තනිකමේ හැඟීම් ගැන ලැජ්ජා සහගත විය යුතු නැහැ. ඇත්ත වශයෙන්ම එම තත්ත්වය ලොව පුරාම ඉතාම සුලභයි. අනෙක් පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ වැදගත් අංගයක්. තනිකම තනිව සිටීමට වඩා වෙනස්. තනිව සිටීම ඔබට නිදහස්, නිර්මාණශීලී සහ සුවපහසු හැඟීමක් ඇති කළ හැකි. එය ඔබේ සිතුවිලි සහ හැඟීම් තේරුම් ගැනීමට ඔබට ඉඩක් ලබා දිය හැකි. නමුත් තනිකම යනු තමන් කිසිවකට අයිති නැති බවට, සම්බන්ධ වී නොමැති බවට හෝ තේරුම් නොගත් බවට දැනෙන හැඟීමක්. ඔබ මිනිසුන්ගෙන් වටවී සිටියදී පවා ඔබට තනිකමක් දැනිය හැකි. ඔස්ට්‍රේලියාවේ 44% නිතිපතා තනිකම අත්විඳිනවා. තනිකම ඔබේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි. එය ඔබේ මානසික සෞඛ්‍යයට පමණක් නොව ඔබේ ශාරීරික හා අධ්‍යාත්මික සෞඛ්‍යයටත් බලපානවා. නමුත් තනිකම පිළිබඳ දත්ත දැනගැනීමෙන් පමණක් ඒ සමග කටයුතු කිරීම පහසු නැහැ. තනිකම සහ දුක. තනිකම පිළිබඳ සරලම නිර්වචනය නම් මිනිසුන් සමග සම්බන්ධ වීමට ඇති ආශාව සහ මිනිසුන් සමග සම්බන්ධ වීමට හැකිවීම අතර පරතරයක් තිබීමයි. එය ඔබට කොපමණ සබඳතා තිබේද යන්න ගැන නොව එම සබඳතාවල ගුණාත්මක භාවය සහ ඒවා ගැන ඔබට හැඟෙන ආකාරයයි. තනිකම බොහෝ විට ශෝකය සමග ඒකාබද්ධව දැනෙනවා. ආදරය කරන කෙනෙකු හෝ සුරතල් සතෙකු අහිමිවීම පමණක් නොව විවිධ හේතු නිසා ශෝකය ඇතිවිය හැකියි. ජීවිතයේ ප්‍රධාන වෙනස්කම් නිසා අහිමිවීම, ශෝකය සහ තනිකම වැනි හැඟීම් ඇතිවිය හැකියි. තනිකමට හේතුව කුමක්ද? තනිකමට හේතු රාශියක් තියෙනවා. බොහෝ විට ඒවා අපට පාලනය කළ නොහැකි. ආබාධිත බව, මානසික ආබාධ හෝ දුර්වල ශාරීරික සෞඛ්‍ය සමග ජීවත්වීම තනිකමේ හැඟීම් ඇති කළ හැකි. ජීවිතයේ විශාල වෙනස්කම් වලට මුහුණ දීමෙන් ඔබට තනිකමක් දැනෙන්න පුළුවනි. ඔබේ මව්භාෂාව කතා නොකරන සහ සංස්කෘතික සිරිත් විරිත් ගැන හුරු පුරුදු නැති රටක ජීවත්වීම ඔබේ තනිකමේ අවධානම වැඩි කළ හැකි. තනිකමට එකම හේතුව හුදකලා වීම නොවේ. නමුත් එය ප්‍රධාන හේතුවක් විය හැකි. දුර බැහැර වෙසෙන ජනතාවට නගරවල සිටින අයට වඩා හුදකලා බවක් දැනෙන්න පුළුවනි. නාගරික ජනතාවටත් දැඩි ලෙස හුදකලා බවක් දැනිය හැකි. විශේෂයෙන්ම ඔවුන් රටින් බැහැරව සිටින විට, පවුලේ අයගෙන් සහ ඥාතීන්ගෙන් මව් රටෙන් ඈත්ව සිටින විට හුදකලා බවක් දැනිය හැකි. මීට අමතරව කෝවිඩ් වසංගතය අතරතුර බොහෝ දෙනෙකුට තනිකමක් දැනුණා. තනිකම විසන්ධි වීම සමග ඉතා සමීපව බැඳී තියෙනවා. ඔබේ ලිංග ભેදය, වයස, සංස්කෘතික පසුබිම හෝ ආබාධිතභාවය නිසා ඔබ වටා සිටින අය ඔබව වෙනස් ලෙස දකින බව හැඟේ නම්, එය ඔබව වෙන් කරමින් ඔබ ඔවුන්ට අයිති නැති බවක් දැනිය හැකි. තනිකමට මුහුණ දෙන්නේ කෙසේද? ඉඳහිට තනිකමක් දැනීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔබට දිගටම තනිකමක් දැනේ නම් එය ඔබේ මානසික සෞඛ්‍යයට බලපෑමක් ඇති කළ හැකි. දිගු කාලීන තනිකම මානසික අවපීඩනය, කාන්සාව සහ නිදන්ගත වේදනාව වැනි ශාරීරික ගැටලු සමග සම්බන්ධයි. තනිකම විශාල ගැටලුවක් බවට පත් වූ විට අන් අය සමග සම්බන්ධ වන්නේ කෙසේද සහ ප්‍රජාවට සහ සෑම කෙනෙකුටම තමන් අයිති බව දැන ගැනීමට උපකාර කරන්නේ කෙසේද යන්න ඉගෙන ගන්න. සමහර අය මද්‍රව්‍ය භාවිතය ක්‍රීඩා කිරීම, අධික ලෙස ආහාර ගැනීම හෝ ව්‍යායාම කිරීම හෝ ඕනෑවට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න නොවන පුරුදු හරහා තනිකමට මුහුණ දීමට උත්සාහ කරනවා. තනිකමක් දැනෙන සෑම කෙනෙකුම මේ දේවල් කරන්නේ නැහැ. නමුත් තනිකම ජය ගැනීම දුෂ්කර බව ඔප්පු වන්නේ නම් එය පොදු සහ තේරුම් ගත හැකි තත්ත්වයක්. සමාජ සම්බන්ධතාව සහ අයත්වීම යනු කණ්ඩායමක් විසින් පිළිගැනීම සහ අගය කිරීම පිළිබඳ හැඟීමක්. එමගින් අපිට ආරක්ෂිත බවක් දැනෙනවා. අයත්වීම යනු පාසල, රැකියාව, ක්‍රීඩා කණ්ඩායමක, ආගමික ප්‍රජාවක හෝ රටක සහ සංස්කෘතියක වැනි අපි ජීවත් වන විවිධ ස්ථානවලට අදාළ දෙයක්. අයිතිවීම යනු මිනිසුන් දැන හඳුනා ගැනීමට වඩා වැඩි දෙයක්. අයිතිවීම යනු පිළිගැනීම, අවධානය ලබා ගැනීම සහ සහයෝගය ලබා ගැනීමයි. අයත්වීමේ අවශ්‍යතාවය සියලු දෙනාට පොදුයි. එයට අප කවුරුන්ද යන්න පිළිගැනීමේ හැඟීම ඇති කරනවා. අපගේ සංස්කෘතික අනන්‍යතාවය, හැකියාව, ස්ත්‍රී පුරුෂ භාවය, LGBTIQ+ අනන්‍යතාවය හෝ වාර්ගික පසුබිම තහවුරු කරනවා. තනිකමට මුහුණ දීමට සහ ජය ගැනීමට කුඩා ක්‍රියාකාරකම් විශාල වශයෙන් උපකාරී වෙනවා. තනිකමින් මිදීමට හොඳම ක්‍රමය නම් අන් අය සමග සම්බන්ධ වී තමාට අයත් බවට හැඟීමක් සොයා ගැනීමයි. ප්‍රජා කණ්ඩායම් වලට සම්බන්ධ වීම, විනෝදාංශ ආරම්භ කිරීම හෝ ඔබ දන්නා කෙනෙකු වෙත ළඟාවීමෙන් විශාල වෙනසක් ඇති කරනවා. අන් අය සමග සම්බන්ධ වීමට ක්‍රම සොයා ගැනීම තනිකම ජය ගැනීමට උපකාරී වෙනවා. සුරතල් සතුන් නැති කරන්න, සතුන් සමග කාලය ගත කිරීම තනිකම කළමනාකරණය කිරීමට හොඳ ක්‍රමයක්. ප්‍රදේශයේ සුනක උද්‍යානයට සුරතලව රැගෙන යන්න. මිතුරන් සහ සගයන් තම බල්ලන් ඇවිදින්න ගෙන යාම හෝ සුරතල් සතුන් නිවසින් බැහැරව සිටින විට ඔවුන් රැකබලා ගැනීම ගැන සිතා බලන්න. ස්වේච්ඡා සේවයේ යෙදෙන්න. ස්වේච්ඡා සේවය යනු නිවසින් පිටතට යාමට, අලුත් පිරිසක් සමග අන්තර්ක්‍රියා කිරීමට සහ අන් අයට උපකාර කිරීමට හොඳ ක්‍රමයක්. ඔබේ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජය හෝ ප්‍රජා කණ්ඩායම, පාසල ඔබේ ස්වේච්ඡා සේවය ආරම්භ කිරීමට හොඳම ස්ථානයයි. ස්වේච්ඡා සේවා අවස්ථා සොයා ගැනීමට govolunteer.com.au වෙබ් අඩවියට පිවිසෙන්න. තනිකමක් දැනෙනවා නම් ඔබ තනිව නැහැ. ඩිජිටල් ලෙස සම්බන්ධිත ලෝකයේ පවා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනතාව වඩාත් හුදකලා වී විසන්දි වී ඇති බවක් පෙනෙනවා. තනිකම ලැජ්ජා විය යුතු දෙයක් නොවේ. තනිකමට සහයෝගය පතා මිනිසුන් වෙත ළඟාවීමට ඇති ලොකුම බාධකයක් වන්නේ ලැජ්ජාව පිළිබඳ හැඟීමයි. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අඩකට වඩා වැඩි පිරිසක් පවසන්නේ තමන් තනිකම ගැන අන් අය සමග කතා නොකරන බවයි. අඩකට ආසන්න ප්‍රමාණයක් පවසන්නේ තමන් මෙන් අන් අයත් එය පිළිගැනීමට ලැජ්ජා වන බවයි. අදින් ඇරඹෙන තනිකම පිටුදැකීමේ සතිය වෙනුවෙන් මේ තොරතුරු ඔබ වෙත ගෙනාවේ Ending Loneliness Together ආයතනයයි.

0: රන්මුතුදු ශ්‍රී ලාංකික රූපවාහිනී සිනමාවේ අලුත්ම පද සමගින් අරුණ ගුණරත්න
1: නවකතා, කෙටිකතා, චිත්‍රකතා, ගුවන්විදුලි නාට්‍ය, වේදිකා නාට්‍ය ආදිය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ විවිධ චිත්‍රපටි නිර්මාණය කෙරුණා. මේ චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි නාට්‍යයක් මුල් කරගනිමින් නිර්මාණය වූ පළමු චිත්‍රපටියයි. ඒ වසර 57කට කලින් 1957 අගෝස්තු 10 වෙනිදා මේ චිත්‍රපටිය තිරගත වුණා.
2: වර්තමානයේ ටෙලි නාට්‍යවලට අපේ ප්‍රේක්ෂකයන් බැඳෙන්නට බොහෝ කාලකට ඉස්සෙල්ලා අපේ දවස ගෙවුනේ ගුවන්විදුලියත් එක්ක. ඒ දවස්වල සඳුදා රාත්‍රී 8:30ට හැම ගුවන්විදුලි ශ්‍රාවකයෙක්ම එක තැනකට රොක් වුණා ගුවන්විදුලියක් ගාවට ඒ ජනප්‍රියම නාට්‍ය සවන් දෙන්නට. මුවන් පැලස පස්සේ කාලේ නව මුවන් පැලස වුණා. ඉස්සර මේක විකාශය වෙලා තියෙන්නේ බදාදා. කොයි හැටවෙදත් අපිට හුරු සඳුදා. මේ මුවන් පැලස කතාව කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් ඒ අවධියේදී අදම් භික්ෂුන් වහන්සේලා ධර්මදේශනාවට වඩින්නේ මුවන් පැලස විකාශය වුණාට පස්සේ කියලා ඒ කාලේ කතාවකුත් තිබිලා තියෙනවා. ඒකට හේතුව මොකද ආවට වැඩක් නැහැ. සමහර වෙලාවට ඒ මේ බණ අහන්න ඉන්න පිරිස මුවන් පැලස බලනවා. එහෙම නැත්නම් උන්වහන්සේලාත් මුවන් පැලස අහනවා. කොයි හැටගත් මේ කියන අවධියේදී ගමක ගුවන්විදුලිය කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් නිසා මුවන් පැලස විකාශය වෙන විට සියලු දෙනා ගෙදරටම එක ගෙදරකට රොක් වෙන ලකුණුත් අපේ ඈත ගම්වල තිබුණා කියන එක අමතක කළ යුතු නැහැ. කොයි හැටවෙදත් මුවන් පැලස ආපු චරිත අපේ ප්‍රේක්ෂකයන් ඉස්සල්ලාම හැඩරුව හදාගත්තේ තමන්ගේ ඔළුවේ. ඊට පස්සේ තමයි මේ චරිත සිනමාවේ දැක්කේ. මුවන් පැලස ටෙලි නාට්‍යයක් බවටත් පරිවර්තනය පස්සේ කාලේ නමුත් චිත්‍රපටයක් හැටියට මේ මා කතා කරන්නට යන බිනරමලී චිත්‍රපටින් පසු මුවන් පැලස නමින් චිත්‍රපට ත්‍රිත්වයක් හැදුණා. මුවන් පැලසේ කදිරා කියලා තව චිත්‍රපටයක් ආවා. බිනරි සහ සුදු බණ්ඩා කියලා තවත් චිත්‍රපටයක් ආවා. මුවන් පැලස කෙතරම් ජනප්‍රියද යන්න ඊට උදාහරණයක්. හැබැයි දැන් මේ බිනරමලී කතාවේ මුල් කොටස ගැන නැත්නම් මුවන් පැලසේ මුල් යුගය ගැන. මුවන් පැලසේ මුල් යුගය අපේ ගුවන් විදුලියේ විකාශය වුණාට පස්සේ ඒ රචකයා වෙච්ච මුදලි නායක සෝමරත්න තමම්ම චිත්‍රපටයක් නෙබදවා අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වුණා. ඒ මුවන් පැලස කතාව පාදක කරගෙන එහි නම වුණේ බිනරමලී. ගුවන් විදුලි නාට්‍යයක් හැටියට ඒ කෙතරම් ජනප්‍රිය වුණාද කිව්වොත් මුදලි නායක සෝමරත්නගේ චරිත නිර්මාණයන් ඒවා ඒ ගම්වල ඒ පුද්ගලයන්ගේ ජීවිත ලක්ෂණ සමග බද්ධ කරන්නටත් ඒ වගේම ඒවා සාමාන්‍ය ජීවිතය සමග ගලපන්නටත් බොහෝ දෙනා පෙළඹුණ බව ඒ යුගයේ පරණන්ගේ මතකයේ තිබෙනවා. බිනරමලී චිත්‍රපටය ආරම්භ වන්නේ මේ බිනරමලී ජීවත් වෙච්ච මුවන් පැලස ගම්මානයට එන සිඤ්ඤා එන තැනින්. සිඤ්ඤා කියන්නේ පිට ඉඳන් එන වෙළෙන්දෙක්. සිඤ්ඤා බිනරිට මුණ ගැසෙනවා. මේ රෙදි වෙළෙන්දා ගමෙන් ගමට යනකොට එන එක මුවන් පැලසේදී බිනරි හම්බුණාට පස්සේ බිනරගෙන් වතුර වීදුරුවක් ඉල්ල ගන්නවා. සිඤ්ඤා වතුර වීදුරුව බොනකොට බිනරමලිගේ තාත්තා ගුරුහාමිත් ගෙදරට එනවා. ගුරුහාමිට මේ මනුස්සයා හුරුයි. බලනකොට මීට අවුරුදු ගණනාවකට කලින් මේ ගමේ වෙළඳාපේ ආපු මනුස්සයාගේ පුත්‍රයා. පැරණි හිතවතෙක්ජ පුතෙක්. මේ නිසා මේ රෙදි වෙළෙන්දාට ගුරුහාමි කියනවා වා මින් පස්සේ එනකොට මේ ගමේ මේ ගෙදර නවතින්නට පුළුවන් කියලා. මේ නවාතැන් ගැනීමට ලැබිච්ච ඉඩ වරප්‍රසාද අතර සිඤ්ඤයි බිනරමලී අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. හැබැයි බිනරමලීට ෆුල් ට්‍රයි එකක් දානවා ඇගේ මස්සිනා වෙච්ච වෙඩික්කාරය. හැබැයි වෙඩික්කාරයාට අම්මා තාත්තා එච්චර මනාපයක් නෑ. ඒ විතරක් නෙවෙයි බිනරමලී කැමතිත් නෑ. වෙඩික්කාරයත් මේක ලේසියෙන් අතාරින්නේ නෑ. වෙඩික්කාරයා ගමේ හිටපු ආරච්චිලත් එක්ක එකතු වෙලා කුමන්ත්‍රණයක් කරන්නට සූදානම් වෙනවා. බිනරමාලිගේ පැත්තට ඉන්නේ සුදු බණ්ඩා විතරයි. සුදු බණ්ඩා කියන්නේ ගමේ ඉන්න තරුණෙක් ප්‍රේමය නොකිව්ව ප්‍රේම කරන එකම තරුණයා තමයි සුදු බණ්ඩා. වෙඩික්කාරය සුදු බණ්ඩායි අතර අරගලයක් ඇති වෙනවා. අන්තිමට සුදු බණ්ඩාට හිරේයන්ට සිද්ධ වෙනවා. බිනරමාලි සිඤ්ඤව විවාහ කරනවා. හැබැයි සිඤ්ඤොත් තමන්ට පුරුදු වෙරදාම අතහැරලා ගමේ ගොවිතැන්ට බහිනවා. ගොවිතැන්ට බැස්සර ගමේ අනෙක් මිනිසුන්ගෙන් මේ මනුස්සයාට ඉඩක් හම්බෙන්නේ නැහැ. මේ නිසා උට සිද්ධ වෙනවා ආපහු පුරුදු වෙන ගාමට යන්ට. ඒ දවස්වලම අලියෙක් ගහලා බිනරමලීගේ තාත්තා මිය යනවා. අම්මත් නැති වෙනවා. අන්තිමට බිනරමලී තනි වෙනවා. වෙඩික්කාරයා ඇයව විවාහ කරගන්නවා. ටික කලකින් වෙඩික්කාරයා හින්දා ඇය මවක් බවට පත් වෙනවා. හිරෙන් නිදහස් වෙලා ඉන්න සුදු බණ්ඩාට මේ තොරතුරු හම්බ වෙනවා. ඔහු සිඤ්ඤව සොයාගෙන ගිහලා බිනරමලියව මුණගස්සනවා. මේ දෙන්න දරුවත් එක්ක පැනලා යද්දි වෙඩික්කාරයා වෙඩි තියනවා. සිඤ්ඤව මැරෙනවා. වෙඩික්කාරයාත් මැරෙනවා. අන්තිමට සුදු බණ්ඩත් බිනරමලියත් දෙන්න අනාගතය බලා කරන්ට පටන් ගන්නවා. මේ තමයි බිනරමලි චිත්‍රපටයට පාදක වෙච්ච කතාව. මේ කතාව සති ගණනාවක් තිස්සේ, වසර ගණනාවක් තිස්සේ ගුවන් විදුලියේ විකාශය වෙච්ච කතාවක්. මේ කතාව රචනා කළෙත් මුදලි නායක සෝමරත්න. මේ චිත්‍රපටයේ ගැන කියන්නට පෙර ජයවිලාල් විලේකුඩ අපේ ප්‍රවීණ සිනමා විචාරකයා ලියපු තැනකින් මම පටන් ගන්නට කැමති. 1909 අගෝස්තු 10 වෙනිදා බිනරමලී කතාරචක අධ්‍යක්ෂකවරයා වෙත තමා මැවූ චරිතත්, ඔවුන් ජීවත්වන පරිසරයත්, ඔවුන්ගේ සිතුම් පැතුම් පිළිබඳව නියම අවබෝධයක් තිබුණු බව පෙනේ. බිනරමලී කාර්මික අධ්‍යක්ෂකවරයා තුළ සිනමා ශිල්පයත් සිනමාත්මකව කතාව කීමත් ගැන නිපුණත්වයක් තිබුණු බවද පෙනේ. මේ දෙක එකලස් වීම හොඳම සිංහල චිත්‍රපටයක් බිහිවීමේ නොවරදින මගක්. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි බිනරමලී සිංහල සිනමාවේ මේ සියලු දේවල් මැද්දේ ඒ ඉහළ මට්ටමෙන් නොතිබුණේ ඇයි? මෙන්න මෙහෙමයි ඊළඟ වාක්‍ය වෙන්නේ. අධ්‍යක්ෂකවරු දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් ජවනිකා කැපීමට කතුර පාවිච්චි කිරීමේදී නිර්ලෝභී වූ බවක් නොපෙනේ. එක්කෝ කැමරා ශිල්පී නිහාල් සිංහගේ දර්ශන කපා දැමීමට සංස්කාරක නිහාල් සිංහ මලවි ඇත, නැත්නම් කතාරච්චක සෝමරත්නගේ ජවනිකා කැපීමට අධ්‍යක්ෂක සෝමරත්නද අකමැති වී ඇත. මෙන්න මේක තමයි බිනරමලී ගැන සිද්ධ වෙන කතාන්දරය. බිනරමලී චිත්‍රපටය දේශීය ජීවිත ඇසුරු කරගත්තු චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය පුරා තාම විශාල නළු නිළි සංඛ්‍යාවකුත් චරිත නිරූපණය කළා. ප්‍රධාන චිත්‍රපටයේ නිෂ්පාදක අධ්‍යක්ෂකවරයා බවට පත් වෙන ප්‍රධාන චරිතය රඟපාන්නෙත් නැත්නම් සුදු බණ්ඩාගේ චරිතය රඟපෑවෙත් මුදලි නායක සෝමරත්න වීම විශේෂ කාරණාවක්. මේ චිත්‍රපටය ඉතාම සෝමදාසල් විරගලි තාම ජනප්‍රිය ගීත රාශියක් චිත්‍රපටය වෙත් ඉදිරිපත් කළා. අදත් ඒ ගීත ජනප්‍රියයි. රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ කියන ගීතය වගේම මල් මල් වනමල් මැද බිනරමලි කියන ගීතය. කොයි හැඩ වෙතත් මේ චිත්‍රපටය ඉතාම අපූරු චරිත නිරූපණ කළා DR නානායකාරත්, පියදාස ගුණසේකරත්. ලාංකික සිනමාවේ වැඩිය කතානු කරපු නළුවෙක් වුණා මේ සම්මාන ඉතිහාසයේදී පියදාස ගුණසේකර. ඔහුගේ යුගය තුළ කෙසේ වෙතත් ඉතාම අපූරු ප්‍රතිභාපූර්ණ නළුවෙක් බව ඔප්පු කරන වෙඩික්කාරයාගේ චරිතය රඟපාපු අවස්ථාවත්, DR නානායකාර චිත්‍රපටයේ ආරච්චරගේ කරපු චරිතයත් තාම ඉහළ රඟපෑම් හැටියට සලකනවා. ඒ වගේම ගුරුහාමි ලෙස ධර්මශ්‍රී මොනසිංහ රඟපාපු අවස්ථාවක් කැපිපෙනවා. මේ චිත්‍රපටයේ බිනරමලි ලෙස රඟපාමින් තමයි ස්වර්ණ කහවිට මුල් වතාවට ප්‍රධාන සිනමාවට එන්නේ. ඇයට පෙර රඟපෑවේ රහස් දූපත කියන චිත්‍රපටයේ පමණයි. මේ රඟපෑම වෙනුවෙන් ඇයට ඒ අවුරුද්දේ හොඳම සරසවිය සම්මානය දිනා ගන්නට ලැබුණා. තමන්ගේ ප්‍රථම වෘත්තාන්ත චරිතයේදී සම්මාන දිනාගන්නට ඇයට ඉඩකඩ ලැබීම එදාම වැදගත් කාරණාවක්. කොයි හේටත් විල ගොඩයන් මෙන්න මෙහෙම කියනවා. බිනරමලී ලෙස රඟපාන ස්වර්ණා කහවිටට ලැබී ඇත්තේ දුෂ්කර චරිතයක් බවත්, මේ ප්‍රධාන කොටස් නිරූපණය කරන ප්‍රථම වතාව බවත් සලකන කල ඇගේ රඟපෑම් නරකමයයි කිව නොහැකි. නමුත් ඇය දෙබස් කීමේදී දක්වන ආරූඪ කරගත් ස්වභාවය ඇගේ චරිත නිරූපණ දුබල කරන බව කිය යුතුයි. ඇගේ කතා ස්වරූපේ ඇත්තේ වන්නියේ ගැමි කෙල්ලකගේ අහිංසකත්වය නොව ඉංග්‍රීසියෙන් සිංහල කතා කරන්න හදන්නියකගේ කෘතිම ගතියකි. මොද චිත්‍රපටයේදී DR නානායකාර ආරච්චිලගේ චරිත රඟපානවා. ඊට පෙර ආරච්චිල ලෙස රඟපානවා සිකුරු තරුව චිත්‍රපටය. හැබැයි ආරච්චිලලා එක වුණාට DR නානායකාරගෙන ආරච්චිල දෙන්නේ හැටියට මේ සිනමා රංගනය ගැන ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම දක්වා සිටිනවා. ගුණසේ පියදාස ගුණසේකරගේ DR නානායකරගේ රංගනයම මේ බිනරමලී චිත්‍රපටයේ ඉතිහාසයේ එක් වැදගත් තැනකට පත් කරගෙන තිබෙනවා. මේ බිනරමලී චිත්‍රපටය 1970 අවුරුද්දේ හොඳම තිරනාටකය සඳහා තිස්ස අබේසේකරයන්ට සම්මාන දිනා දෙනවා. තිස්ස අබේසේකරයන් මුල් වතාවට වෘතාන්ත සිනමා අධ්‍යක්ෂ තිරනාටක රචනයට එකතු වෙන්නේ බිනරමලී චිත්‍රපටයත් එක්ක. හොඳම නිළිය ලෙස ස්වර්ණා කහවිටත්, හොඳම සහාය නළුවා ලෙස පියදාස ගුණසේකරත්, හොඳම සහාය නිළිය ලෙස ශාන්ති ලේකාත්, මහගම සේකරයන් රටකින් රටකට පාර අසාගෙන වෙනව කියන ගීතය වෙනුවෙන් හොඳම ගීත රචනයටත්, එහි ගායන වෙනුවෙන් WD අමරදේවනුත් සම්මාන දිනා ගන්නවා. ඒ වසරේ හොඳම චිත්‍රපටිය හැටියට සම්මාන දිනාගන්න බිනරමලී චිත්‍රපටිය. හැබැයි අධ්‍යක්ෂණය උදෙසා සම්මානයක් පිරිනමින්නේ නැත. මේ චිත්‍රපටය ගැන ප්‍රවීණ විචාරගාමිනි වේරගම දේශීය සිනමා වංශයේ මුල් කොටේ වෙන මෙහෙම සඳහන් කරනයි ගැන විශේෂයෙන් සඳහන් කර තියෙනවා. ඩිබි නිහල්සිංහ වනාන්තරයේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බවට පත් කරන්නේ නම් එය සප්‍රාණික කරුණේ ඇල් විටිගල නිර්මාණය කරන නාදමාලාවයි. මේ චිත්‍රපටය ගැන වැදගත්ම දෙයක් වුවත් චිත්‍රපටය ගැන අර විලේගල කිව්ව කාරණාවක් ලෙහෙසියෙන් නමත කරන්නට බැහැ. මොකද රූපරක්ෂණයේදී නිහල්සිංහයන් මේ හුදුරු වනපෙත අපූර්වට රූපගත කරනවා. හැබැයි චිත්‍රපටය කවර හෝ තැනකින් හොඳින් සංස්කරණය නොවීම කමක් නැහැ. කොයි හේතුවත් බිනරමලී චිත්‍රපටය නිෂ්පාදනය අධ්‍යක්ෂණය කතාව සහ දෙබස් මුදලි නායක සෝමරත්න.
1: බිනරමලී චිත්‍රපටියට මේ ජනප්‍රිය ගීතය ගායනා කළේ ජේ.ඒ. මිලිටන් පෙරේරා.

0: වියදුරු පුහුණුව ඩ්‍රයිවර්ස් ලයිසන් එකට පමණක් සීමා කරන්න එපා.
1: නිවැරදිව ආරක්ෂා සහිතවරිය පදවන්නත් ඉගෙන ගන්න. ඩොස් ඩ්‍රයිවිං ස්කූල්
0: පූර්ණ සාතිකලත් පළපුරුදු ඉවසිලිවන්ත රියදුරු පුහුණුකරුවන් සමගින් කඩිනමින් රියදුරු බලපත්‍රය ලබා ගන්න.
1: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් රියදුරු බලපත්‍රය ලබා ගැනීමේදී පළමුවරම සමත් වීමේ ඉහළ ප්‍රතිශතය.
0: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් දීපාල් හෝ සොනාලි අමතන්න 04 1 6 0 7 7 586.
1: ඩොස් ඩ්‍රයිවිං ස්කූල් විශ්වාසයෙන් නිවරදිවරිය පදවන්න ඉගෙන ගන්න.
2: Station sponsor.
3: මේ දැන් දවස් කීයක් වෙනවද මේ ටැප් එක කැඩිලා? කෝ අපේ කෙනෙක්වත් නැද්ද මේක හදාගන්න?
4: ඔව් අපේම කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇන්ටන් ප්ලම්බින්. ටැප් රිපෙයාර්ස් කරන්න, හොට් වෝටර් රිපෙයාර්ස්, බාත්รูම් ටොයිලට් රිපෙයාර්ස් වලට වගේම වොට් ලීක් ඩිටෙක්ටින්, එහෙමත් නැත්නම් ජලකාන්තුව හඳුනා ගැනීම සඳහා ස්කෑන් ක්‍රමයක් භාවිතා කරන ඇන්ටන් ප්ලම්බින්.
3: ඔයා ඉතින් කියවනවා විතරයි. කෝ දෙන්න නම්බර් එක.
4: මේ තියෙන නම්බරේ 04 3 0 788 271. ඇන්ටන් ප්ලම්බින් 04 3 0 788 271.
2: ස්ටේෂන් ස්පොන්සර්. ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවීම පුරෝගාමීව ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් අඩුම මුදලකින් කඩිනමින් සුරක්ෂිතව භාණ්ඩ නිවසටම ගෙනවිත් භාරදීමේ විශිෂ්ට විශ්වාසනීය සේවය ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
5: රටවල් 18ක ශාඛා කොළඹ ගාල්ල කුරුණෑගල ගබඩා පහසුකම්
2: ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් දුරකථන 03-877-222-609 03-872-2944 ට්‍රයිකෝ වැනි නම් වලින් පෙනී සිටින ව්‍යාජ ආයතන වලට නොරැවටෙන්න සැබෑ විශ්වාසය ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
6: ස්ටේෂන් sponsor
7: ශ්‍රී ලංකාවේ සිදුවන දේ චරිත දිසානායක සමගින්
8: මොකද වෙන්නේ
9: බාල ගල්ලංගුරු ගෙන්වීම පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇති කරා. නමුත් ඒක ගැන ඊට පස්සේ එතරම් උනන්දුවක් නැති වෙලා ගියා. ඒක මොකද වුනේ කියලාවත් සමහරුන්ට මතක නැහැ. එහෙම ගෙන්නපු නැව් වලින් නැව් 19කම තියෙන්නේ බාල ගල් අඟුරු බව දැන් තහවුරු වෙලා අවසානයි. ඒක වෙන්නේ මුලින්ම ගොඩ බානකොට කරන පරීක්ෂණය තහවුරු වුණාට පස්සේ කියන්නේ බාල ගල් අඟුරු කියලා. ඊට පස්සේ ඒක ස්වාධීන පරීක්ෂණයක් සඳහා එහෙම නැත්නම් නිකන් අර තර්ඩ් අම්පයට වගේ යවනවා. ඒක කරේ ඔස්ට්‍රේලියාවේ බියුරෝ වෙරිටාස් කියන ආයතනය. ඒ ආයතනයේ වාර්තාව දීලා තිබෙනවා ඒ අනුව ඒ ගල්ලඟුරු නැව් 19ම බාල ගල්ලඟුරු ගෙන්නලා තියෙන්නේ. ඒවා ප්‍රමිතියෙන් තොරයි. එතනින් එහාට තීන්දුව ගන්න එක ප්‍රජේ වගකීමක්. කොමර හරි මේක තමයි තත්ත්වේ. එතකොට මීට වඩා මේකේ පිටිපස්සේ තියෙන කතාව තමයි ලස්සන. දැන් මේක කවුද ලංකාවට එවන්නේ? මේක එවන්නේ ඉන්දියාවේ ට්‍රයිඩන්ට් චෙම්පා කියන ආයතනය. ට්‍රයිඩන්ට් චෙම්පා කියලා ඉන්දියාවේ ආයතනයක් තමයි මේ ගල්ලඟුරු එවන්නේ. හැබැයි දැන් වෙනකොට ඒ ආයතනය ඉන්දියාවේ ආයතනය සම්පූර්ණයෙන්ම වහලා දාලා එහෙම ආයතනිකුත් නැහැ. එතකොට දැන් ඉන්දියාවෙන් නෙමෙයි මේක ලංකාවට එන්නේ. ලංකාවේ නියෝජිත ආයතනයක් ඉන්නවා. මේ නියෝජිත ආයතනයේ නම තමයි පනවුරෝරා. පනවුරෝරා කියන ආයතනය තමයි ශ්‍රී ලාංකික නියෝජිතය. ඉන්දියාවේ සමාගම වහලා තිබුණාට ලංකාවේ එක වහලා නැහැ. ඒක නාවල තියෙන්නේ. ඒක ක්‍රියාත්මකයි. මේකේ කවුද ඉන්නේ? මේකේ ප්‍රධානියා තමයි සනත් බණ්ඩාර ජයසුන්දර. ඊළඟට හක්මන නන්දාලෝක ස්වාමීන් වහන්සේ, අමිල ජයකොඩි කියලා තවත් පුජ්‍යලේ. මෙන්න මේ තුන්දෙනා තමයි මේ ආයතනය කරගෙන යන්නේ. හැබැයි මේකට තව එක්කෙනෙක් පිටින් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ආයත සමාගම් එක්ක කටයුතු කරද්දී විවිධ සමාගම් එකතු වෙලා උන්ට නිල බලෙන් කොටස්කාරයෝ බවට පත් වෙනවනේ. අන්න එහෙම ආයතනයක් එනවා ඉන්වෙස්ටෙල්කේ කියලා. මේ ඉන්වෙස්ටෙල්කේ කියලා කියන එකේ අයිතිකාරයා, ඒක සම්පූර්ණ තනි අයිතියර තියෙන ආයතනයක්. මෙන්න මේකේ අයිතිකාරයා තමයි අර පහුගිය දවසක අපමත නිදහස් වුණු රකිත රාජපක්ෂ. අර මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක්ගෙන් සල්ලි ගන්නවා කියලා ලොකු දෙයක් කරලා විශාල ප්‍රශ්නයක් ඇති කරගත්ත රකිත රාජපක්ෂ හිටපු ඇමති විජේදාස රාජපක්ෂගේ පුතා, ඔහු තමයි මේකේ එක කොටස්කාරයෙක්. ආයතනයක් තියෙනවා පනවුරෝරා කියලා. මේ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා 3 දෙනෙක්ගේ. ඒකේ ඉතුරු එක්කෙනා ඒ සමාගමට තවත් සමාගමක් එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය කරන්නේ. ඒක ඉන්වෙස්ට් ලංකා, ඒකේ අයිතිකාරයා රකිත රාජපක්ෂ. දැන් මේක පේනවනේ මොන මොන මට්ටමින්ද මේ වැඩේ ගිහිල්ලා තියෙන්නේ කියලා. නැව් 19කම ගෙනල්ලා තියෙන්නේ බාල ගල්ලංගුරු. මේක දැන් තහවුරු වෙලා ඒකේ ජාත්‍යන්තර පරීක්ෂණයත් අවසානයි. ලංකාවේ පහුගිය කාලේ ගත්ත තීන්දුවක් තමයි ඔන් අරයිවල් වීසා ලබා දීම. කෙටි කාලීනව ඔන් අරයිවල් වීසා ලබා දුන්නා රටවල් 30කට ඊට ආසන්න සංඛ්‍යාවකට. හේතුව මේ විදේශිකයෝ ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කරන්න කියලා. මේක හොඳ වැඩක්ද? මේ පිළිබඳව විශේෂ කතා බහක් ඇති වුණා ඒ කාලේ. මේ එන්නේ ඇත්තටම සංචාරකයෝද කියන එක. දැන් අපි දන්නවා ලෝකයේ මේ ස්කෑම් වංචනික ක්‍රියා සඳහා රටවල් තෝරාගෙන තමයි කටයුතු කරන්නේ. මේවා මුලදි කෙරුණේ මියන්මාරේ. කේකේ පාක් කියන එකේ තමයි මේ ලෝකේ මේව පිළිබඳව විවිධ වීඩියෝ වැඩසටහන් කරලා තිබෙනවා. ලෝකේ පුරාම දන්න එකක් තමයි කේකේ පාක් කියන එක. හැබැයි චීනේ මැදිහත් වීමෙන් මේ කේකේ පාක් එක නවත්තලා දැම්මා. දැන් ඔවුන් ඒක කරන්න. ඊට පස්සේ ඔවුන් ඩුබායි වලට ගෙනියනවා. ඩුබායි වලට චීනෙන් ගිහිල්ලා මේක හොයා ගන්නවා. මොකද මේක විශාල පිළිලයක්, මුළු ලෝකයටම පිළිලයක්. හැබැයි ඔවුන් ඊට පස්සේ හොයා ගන්නවා මොන රටවල් වලටද වීසා නැතුව ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මේ කතාව කියන්න පටන් ගත්තේ ශ්‍රී ලංකාව පසුගිය සතියේ තීරණයක් ගත්ත තායිවානෙන් කවුරු හරි ලංකාවට එනවනා විදේශිකයෙක්, ඒ කියන්නේ සංචාරය සඳහා එනවා නම් තායිවානේ ඉඳලා තායිවාන පාස්පෝර්ට් එකක් තියෙන කෙනෙක් එනවා නම් එයාට ස්පොන්සර් ලෙටර් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි ලංකාවේ ක්‍රමේ. මේක හැම රටරම නැහැ. තායිවානේ අයව ඉලක්ක කරලා දැම්මා. ඇයි උනේ කියන එක දැන් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. 2024 දී මහනුවරදී අත්අඩංගුවට ගන්නවා චීන ජාතිකයෝ 126ක් මේ ස්කෑමින් කරලා. ඊළඟට 2024 පානදුරේදී තව 200ක් අත්අඩංගුවට ගන්නවා. පසුගිය අප්‍රේල් 3 වෙනිදා අඹකඳ විලදී 150ක් අත්අඩංගුවට ගන්නවා. ඒකේ ඉන්නවා චීන ජාතිකයෝ 133යි, වියට්නාම් ජාතිකයෝ 13යි. ඊට මේ දක්වා 2023 ඉඳන් 2026 දක්වා 412ක් අත්අඩංගුවට අරන් තිබෙනවා මේ වගේ ස්කෑම් වලට සම්බන්ධ පිරිස්. ඔවුන් ඔක්කොම ඇවිල්ලා තියෙන සංචාරක වීසා වලින්. දවස් 30ට සංචාරක වීසා වලින් ඇවිල්ලා තමයි මේ වංචාවල යෙදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ හින්දම 2023 2026 ජූනි දක්වා ලංකාවෙන් පිටුවහල් කරලා තිබෙනවා 270ක්. අර සංචාරක වීසා වලින් ඇවිල්ලා වෙන වෙන වැඩ කරපු 270ක් පිටුවහල් කරලා තිබෙනවා. මේ අවුරුද්දේදී විතරක් චීන ජාතිකයෝ 125ක් ඩිපෝට් කරලා තියෙනවා. සියලුම විදේශිකයෝ සංඛ්‍යාව 385. මෙන්න මේක තමයි මේකේ තියෙන தত্ত্বය. ඒ කියන්නේ ලංකාවට විදේශ වලින් එන්නේ ඇත්තටම රට බලන්නද, විනෝද වෙන්නටද, රටේ වියදම් කරන්නද කියන එක හොයාගන්නට ඕනේ. මේක හරි අමාරු වැඩක්. මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. සංචාරකයෝ ඇත්තටම ඉන්නේ සංචාරය කරන්නද, එහෙම නැත්නම් ව්‍යාපාර කරන්නද, රැකියා කරන්නද කියන එක ප්‍රශ්නයක්. මෙන්න මේක හින්දා ලංකාව තවත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ සංචාරකයෝ හිතෙන විදිහට එන එක වළක්වන්න. නැත්නම් ඇවිල්ලා කරන්නේ මේ ස්කෑමින් වැඩේ. මොකද දැන් ස්කෑමින් කියන එක මුළු ලෝකෙම උඩුදුවලා තියෙන්නේ. හැබැයි ඒවා එක තැනක ඉඳන් කරන්නට බෑ. මේ ජාලය මෙහෙවන්නේ චීනය සහ නයිජීරියාව කියන ජාතිකයෝ. චීන නයිජීරියානු ජාතිකයෝ තමයි මේ ස්කෑමින් මෙහෙවන්නේ. එතකොට මේවට ඔවුන් තෝතැන්නක් හැටියට, අවස්ථාවක් හැටියට තෝරගන්නේ වීසා, නිදහස් වීසා තියෙන රටවල්. ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ඔක් කරන්න හරි අමාරුයි. ඒක හින්දා තමයි ඔවුන් ලංකාව තෝරගන්නේ. එතකොට අපිට ඕන සංචාරකයෝද වංචනිකයෝද.

සිංහලෙන් පැය දෙකක් අද වැඩසටහනේ නිමාවයි මේ. ප්‍රියදර්ශනී සමග මම චරිත හමුවෙමු ලබන ඉරිදා උදේ 10ට. ඔබට සුබ සතියක්.